0: ප්‍රශ්න අහනවන ඉගිල්ලන්න පුළුවන්ද වගේ
1: මහිතුවද එහෙම අනක කරණයන ඉගිල්ලට බැරීති දෙ ඔයා ඉස්කෝල ගීතිීන සමාන්ට එකත්තර ඉගිලෙන්ට පුළුවන්ද වගේ පිහන් දැන දැන මං වැරදි පස්සයක් හව දන්න
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
4: සියත ටෙලි දෙපහය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න
5: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩගෙන වැඩකාර කියලා. ඔයාලා මේ වගේ අලුත් දෙන්නවද?
0: මොකද මේ වගේ කියන්නේ?
4: සමතන ඇති, සමත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
6: සාස් ලංකාවට වෙලා කොහොමද නැ මාව හොයාගත්තේ?
3: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
1: සුබ දෙසනක් දැන් වෙලාව දෙසන හයයි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: සියත දෙවයින පුරා සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු.
1: ජනපති පොළොන්නරුවට පොහොට්ටුව අනුරපුරට අනිත්තා සිට විශේෂ ඩෙංගු මර්දන සතියක්. විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල බඳවා ගැනීම කඩිනම් කරන්නයි උපදෙස්. පූති කැරලිකරුවන් රතු මුහුදේ පාලනය අත්පත් කරගනී.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: විනාඩියක් මේකට සමන්
2: දීලා පොත හොඳට කියවනෙන්න.
3: විච් කාරකද්දන්නම්කෝ ලක්ෂ 12ට.
4: ඒක පැහැදිලි කරන්නයි මම මේ උත්සාහ කරන්නේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: මෙහෙන් අල්ලනකොට අරහෙන් ගිහිල්ලා බදාගෙන නිදහස් කරලා එළියට දාන.
6: විරුද්ධ පක්ෂ මර්ධනය කිරීම හොරු ඇල්ලීමයි දෙක.
7: ඒ අසාර්ථකත්වය වහගන්නේ තුමා උත්සාහ කරනවා දේශපාලන දඩයම් කරන්න.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
9: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
10: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
8: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0871132777.
11: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා. සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
12: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
13: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
14: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
15: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
16: ඔබ ඒ ලෙවල් අවසන් කළ සිසුවෙක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0.11732000. NIBM ද සිටි යුනිවර්සිටි, the place to be.
17: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
18: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
19: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
1: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා.
7: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
2: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
4: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
17: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන Sarvodaya Development Finance. Sri Lanka rating BBB minus stable outlook balapatra bi mulya sahaku ki Sri Lanka tanpatu rakshana yojana kame samajika ki
3: We can see ata.
15: Anuwatai dashma deken anuwatai dashma hataren siyata deva

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයිනපුරා
1: We can සියත

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ජනපති පොළොන්නරුවට පොහොට්ටුවේ රැලිය අනුරාධපුරයේදී. අනිත්තා සිට විශේෂ ඩෙංගු මර්දන සතියක්. විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලය බඳවා ගැනීම කඩිනම් කරන්න උපදෙස්. හූති කැරලිකරුවන් රතු මුහුදේ පාලනය අත්පත් කර ගනි. පාකිස්තානයේ පැරදු ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් සටනට.
0: දේශීය සියත. Local news on Seatha. අනුග්‍රහය.
2: සෙනෙහසින් නාදමින් හදවත් සනසලා.
3: මෙතෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.

0: ඒකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus ඉදරුංගිනුම.
1: කෑමෝ යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල්කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: ජනාධිපති පොදු සමාව බලරහිත වූ පූජ්‍ය ගලකුඩත්තේ ඥානසාර හිමියන් මෙතෙක් බහර වී නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ කොමසාරිස් සේනක පල්ලේ තැන්න සියත ප්‍රවෘත්ති වෙත සඳහන් කළේ ඉදිරියේදී අධිකරණ නියෝග ලැබුණහොත් ඒ පිළිබඳ අධිකරණයට කරුණු දක්වන බවයි. සිරිතනුවමක් ලබා සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලකොඩාත්තේ ඥානසාර හිමියන්ට පොදු සමාව ලබා දීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණයේ පසුගිය දහවනදා තීන්දු කළා. ඒ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රධානය කර නිදහස් කිරීමට එරෙහිව ගුණකල පෙත්සමක් විභාග කිරීමෙන් පසුවයි. උන්වහන්සේ බන්ධනාගාරයේ නිදහස් කෙරුණේ 2019 වසරේ මැයි මස 23 වනදා එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රධානය කළ සමාවක් මතයි. මෛත්‍රීපාල සිරිසේන විසින් වගඋත්තරකාර ඥානසාර හිමියන්ට ප්‍රධානය කර ලද සමාව නීති ඉදිරියේ බලශූන්‍ය බව අධිකරණය නියෝග කළා. මෙම නියෝගයේ හේතුවෙන් ඥානසාර හිමියන්ට පනව ඇති සිරිදඬුවම යළි ක්‍රියාත්මක බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අතර ඇතැම් බන්ධනාගාර නිලධාරීන් ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය තුල අසත්‍ය චෝදනා පළවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා. එවැනි ප්‍රචාරවලට නොරවටන ලෙසයි දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළේ. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ගොවිරැළිය අද පසරුවේ පැවැත්වීමට නියමිතයි. ඒ පොළොන්නරුව දීපෝ වෙන පරිශ්‍රයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කර ඇති ජනරැළිය අද පසරුවේ අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතයි. මේ අතර 2022 මේ අතර 22 අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කිරීමද රැළිය සංවිධානය කිරීම අරමුණ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
3: ආණ්ඩුවේ කවුරු හරි කොන්දක් හර්ද සාක්ෂියක් තියෙනවා, කවුරු හරි ඉන්නවා නම් එයාත් එනවා. එහෙම තියෙන කෙනෙක් 159 ඇතුලේ පේන්නේ නැහැ. නැත්තම් ඒ කාටත් හරිත් මෙතනට එන්න දැන් හේතු නම් තියෙනවා. හේතු තියෙනවා. අවශ්‍ය කොන්දක් සහ දේශපාලන හර්ද සාක්ෂියක් පමණයි. මේ රටේ දේශපාලනයේ සිද්ධ වෙන විවිධ අත්නෝමතික දේශපාලන මැදිහත්වීම් සම්බන්ධව තමයි මේ විරෝධය පළවන්නේ. 22 පිළිබඳ මහජන විරෝධයත් මේ රැලිය එක්තරා කොටස.
2: විපක්ෂයේ කාර්යභාර ඉටු කරමින් සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පැවසුවේ.
4: අද මේ අපි කරන්නේ විපක්ෂයේ කාර්යභාර නැත්තම් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රී විරෝධී ඒකාධිපති විරෝකින් යනවා කොන්දකලින් තියෙන විපක්ෂයක් නැ. මේ කොන්දකලින් තියෙන විපක්ෂයේ කාර්යභාරය තමයි කරන්නේ. ආණ්ඩුව හොඳට ගියා නම් ප්‍රශ්නයක් නැහැ. අපි හිතුවා හොඳට යයි කියලා. මොකද හේතුව 159 එක බලයක් පාර්ලිමේන්තුවේ මහා ජනතා බලයක් දුන්නනේ. දැන් හැබැයි බලය යනකොට ආණ්ඩුව යන්නේ රුවිතේ. මොනවා කරන්න? අපි මේ වෙනුවෙන් අපේ හඬ නගන්න.
2: ආණ්ඩුව මහජන අපේක්ෂා බිඳ තම ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කළේ.
5: විශාල වියදමක් දරලා මේ ඩීසල් බලාගාර වලින් අපිට විදුලිය දෙන්නේ. ඒක තව කොච්චර කාලයක් කොහොම කරන්නද කියලා කාටවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ මහජන බලාපොරොත්තුවට මේ ආණ්ඩුව අද පස්සහරවල තියෙනවා. හොරු අල්ලන්නේ කියලා ආපු ආණ්ඩුව පට්ට හොරකම් කරන තත්වයකට අද ඇද වැටලා තියෙනවා. අවුරුද්දට තියෙන දවස් 365යි දවස් 300කට සෑහෙන හාල් ගෙනාව ඉන්දියාවේ. ඒ නිසා අද ගොවියට නියම මිලක් නැති වෙලා තියෙනවා. මේ විදිහට සමාජයේ හැම පැත්තකටම විහිදිච්ච අර්බුදය තීව්‍ර කිරීම මිසක් එයින් මේ රට ගොඩ ගැනීමේ මාවතකට මේ රට ගෙන යන බවක් ඡායාමාන
2: ආණ්ඩුව බියටපත් කිරීමට නොහැකි බවයි අමාත්‍ය උපාලි පන්නේල පැවසුවේ.
6: රැලි නවත්තන්න ඉතින් කවුරුවත් අතට දාන්න අවශ්‍ය වෙන්නේ නැහනේ. අපිට මොකටද ඔය පොඩි පොඩි කණ්ඩායම් වල සුළු සුළු රැලි ගැන අපි අවධානය යොමු කරන්නේ. අපි අවධානය යොමු කරන්නේ ජාතික ජනබලවේගයේ සංවිධානය කරන මහා රැලි පිළිබඳව. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව එහෙම ලේසියෙන් බය කරන්න හැකියාවක් නැහැ. අපි හැමදාම ජනතාවත් එක්ක ඉන්න ආණ්ඩුවක්. ඒ නිසා අපි හැමදාම ජනතාව ගාවට යනවා. අපි සංවිධානය වෙනවා. ඒ වගේම රැස්වීම් තියෙනවා. ඒ වගේම මේ වගේ කුඩා මට්ටමේත් මධ්‍යම පරිමාණයේත් ඒ වගේම විශාල මට්ටමේත් රැලි පවත්වමින් ජනතාවත් එක්ක ඉන්නවා. ජනතාව මත තමයි ආණ්ඩුව තියෙන්නේ.
2: යාල වනෝද්‍යානයේ වසා දැමීමට තීරණය කර ඇත්තේ විද්‍යාත්මක කරුණු සලකා බැලීමෙන් පසුව බව පරිසර අමාත්‍යාංශය පවසනවා. ඒ ලේකම් රෝහිත උඩුආවල සඳහන් කළේ අඛණ්ඩ වනෝද්‍යානයේ වසා දැමීමක් සිදු නොවන බවයි.
7: යාල වන උද්‍යානය වසා දැමීම සම්බන්ධව වනජීවි අධ්‍යක්ෂ ජනරල්වරයා තීරණයක් ගෙන තියෙනවා. විද්‍යාත්මක කරුණු පදනම් කරගෙන මේ පෞගිය වසර දෙක තුන තුළ අසන්න ඇති වුණාට දිගටම සත්තුන්ගේ පැවැත්ම සඳහා ජෛව විද්‍යාත්මකව යම්කිසි විවේකී තත්ත්වයක් ළඟා දෙන්න ඕනේ නිසා තමයි ඒක වහලා තියෙන්නේ. ඒක දිගටම වහනවා කියන එකක් නෙමෙයි. කිසි දුරකට ඒ තත්ත්වය සමනය වුණාම ඒ වන උද්‍යානය නැවතත් අරිනවා. මම හිතන්නේ එහෙම දිගටම වහන සූදානමක් නෙමෙයි තියෙන්නේ.
2: පවත්වන වියලි කාලකුණ තත්ත්වයේ හැමේ දිස්ත්‍රික් 8කට අයත් පුද්ගලයන් 137,217 දෙනෙකු මෙවන විට පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. එම පිරිස ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 36ක පවුල් 42,244කට අයත්. පවතින තත්ත්වයේ හැමේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 35ක පුද්ගලයන් 135,207කට පානීය ජල පහසුකම් සපයන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ. මේ අතර භූගත ජලයේ පවතින ස්ථාන සිතියම් ගත කළ හැකි බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න පැවසුවේ.
8: ඇග්‍රේරියන් ඩිපාර්ට්මන්ට් එකෙන් කෘෂිකර්මාන්තයෙන් ඉගෙන ජනතාවට වගාලින් හදා ගන්න උපකාර කෙලේ. ඉතින් එවැනි කාර්යයක් කරන්න පුළුවන් මුළු ලංකාව පුරාම, විශේෂයෙන් වයඹ පළාතේ. මොකද වැඩිපුරම වැවතින වයඹ පළාතේ නිසා අපිට පටන් ගන්න පුළුවන් මේ කාර්ය වයඹ පළාතේ. සිතියම් ගත කිරීමක් කළා, භූගත ජලයේ සිතියම් ගත කිරීමක් කරන්න පුළුවන්. ඒ සඳහා ජල සම්පත් මණ්ඩලයට නායකත්වය ගන්න පුළුවන්. ඒ වගේම විශ්වවිද්‍යාල ආයතන සාහනිකුත් ඔය විශේෂ සම්බන්ධව ප්‍රමාණික දැනුමක් තියෙන සියලුම ආයතනවලට මේකට සහභාගී වෙලා මේ කටයුත්තේ යෙදෙන්න පුළුවන්.
2: ලබන 14 වන දා සිට යළි විශේෂ ඩෙංගු මර්ධන සතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. අධ්‍යවදානම් ප්‍රදේශවල වතුර මර්ධන සතිය ක්‍රියාත්මක බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළේ.
9: සැප්තැම්බර් 14 සිට 19 දක්වා මෙහිදී අපි දිස්ත්‍රික්ක 15ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂ 62ක අධ්‍යවදානම් කොට්ටාෂ 62ක මෙම මදුරු මර්ධන සතිය ක්‍රියාත්මක වෙනවා. මෙහිදී අධ්‍යවදානම් කලාපවල පරිසර පරීක්ෂා කිරීම සිදු කරනවා. ඒ කියන්නේ නිවාස විතරක් නෙමෙයි, රජයේ ආයතන, පාසල්, පෞද්ගලික ආයතන, ආගමික ස්ථාන, මේ ඕනම ස්ථානයක් පරීක්ෂා කිරීමට අපේ කණ්ඩායම් පැමිණෙනවා. එහිදී මදුරුවන් බොවිය හැකි ස්ථාන තිබුණොත් ඒවා ඉවත් කර ගැනීමට උපදෙස් දෙන අතර නොසැලකිලිමත් ලෙස මදුරුවන් බොවිය හැකි ස්ථාන තියාගෙන තිබුණොත් ඒවා සඳහා දඩ ගැසීම් සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් උපදෙස් දීලා තියෙනවා.
2: නිවාස සහ පරිශ්‍ර පරීක්ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සමාජිකයන්ද සහභාගී වන බවයි ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකාර කපිතාන් ඩී.ඒ. එදිරිවීර පැවසුවේ.
10: ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථානයන් පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බටපිරිස් නිවාස පරිශ්‍රයන් පරීක්ෂා කිරීම සඳහා සහභාගී වෙනවා. මෙතනදී ත්‍රිවිධ හමුදාවේ 3756 දෙනෙකු බටපිරිසක් මෙම පරීක්ෂා කිරීම සඳහා සහභාගී වීමට නියමිතව තිබෙනවා.
2: මේ වන විට වාර්තා වේ ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 97,235ක්, මරණ 74ක් වාර්තා වුණා. විශ්වවිද්‍යාල කාර්යමණ්ඩල බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටිය වඩාත් කාර්යක්ෂමව සිදුකරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරි උපදෙස් ලබා දී තිබෙනවා. ඒ උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනුකාරක සභාව පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැසූ අවස්ථාවේදී විශ්වවිද්‍යාල කාර්යමණ්ඩල බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටිය සහ නවක වදයේ තුරන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වුණා. මේ වන විට කාර්යමණ්ඩල බඳවා ගැනීමේ ක්‍රියාවලියේ ඉහළ ප්‍රගතියක් අත්කරගෙන සිටින විශ්වවිද්‍යාල සඳහා දෙවන වටේ බඳවා ගැනීම සිදු කිරීමද අවධානයට යොමු කරුණු අතරට අයත්. මේ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යාවක් අධ්‍යනංශයෙන් ලැබූ ඉහළම දක්ෂතාවය හසිනි රංගිකා ශිෂ්‍යාව වාර්තා කර තිබෙනවා. විශ්වවිද්‍යාල උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක සඳහන් කළේ ඇසියලු විෂය ධාරා සඳහා පළමු පන්ති සාභාර්ථ ලබාගෙන ඇති බවයි.
11: ඉතිහාසයේම වෛද්‍ය ශිෂ්‍යෙක් ආරක්ෂාවක් ලබාගත්ත ලොකුම ජයග්‍රහණයක්, විශේෂයෙන් මේකනේ අධ්‍යයනාංශින් ඇකඩමික් පැත්තේ තමයි. එකක් තමයි ෆස්ට් ක්ලාසස් හැම විෂය ධාරාවකින්ම අරන් තියෙනවා. ඒ කියන්නේ අපි කොළඹ වෛද්‍ය පීඨයේ පාඨමාලාවේ තියෙනවා විෂය ධාරා 5ක්. ඒ විෂය ධාරා 5ටම ෆස්ට් ක්ලාසස් අරන් තියෙනවා. මේ තරම් ලොකු ප්‍රමාණයක් ගත්තේ පළවෙනි වතාවට. ගෝඩ් මෙඩල්ස් 32ක් තියෙනවා මුළු පාඨමාලාවටම අදාළව, එක එක විෂයන් වලට අදාළව. ඒ මෙඩල්ස් වලින් 16ක්ම අරගෙන තියෙනවා.
2: කෝට්ටේ රජමහා විහාරයේ පෙරහර හේතුවෙන් අද රාත්‍රී 8 සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. හෙට අලුයම 2 දක්වා රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ. එම කාලය තුල මිරිහාන ජුබිලිකණු හන්දියේ සිට පිටකොට්ටේ හන්දියේ දක්වා මාර්ග කොටසේ රථවාහන ධාවනයේ සීමා වනු ඇතේ. පිටකොට්ටේ හන්දියේ සිට පාකොට මාර්ගයේ නාග විහාරයේ පසුපස අතුරු මාර්ගයේ දක්වා මාර්ග කොටසේද රථවාහන ධාවනයේ සීමා කිරීමට නියමිතයි. ඉරානයට සහය දක්වන හූති කැරලිකරුවන් විසින් රතු මුහුදේ සමස්ත පාලනය සියතට ගෙන තිබෙනවා. යේමන් රජයේ හමුදාවට එරෙහිව කටයුතු කරන හූති කැරලිකරුවන් බාබ් මැන්ඩිබ් සමුද්‍ර සන්ධියේ දූපතක් වෙත ගමන් කර ඇති බවයි එරට යේමන් රජය සඳහන් කළේ. අමෙරිකාව සහ ඉරානය අතර යුද්ධය සමග හෝමු සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් ඊට විකල්පයක් ලෙස බාබ් මැන්ඩිබ් සමුද්‍ර සන්ධිය භාවිත කරනු ලැබුවා. ගෝලීය බලශක්ති නැවගත කිරීම වලින් පහෙන් එකක් සිදු වූයේ මෙම සමුද්‍ර සන්ධිය හරහායි. හූති කැරලිකරුවන් පළමුවෙන් රතු මුහුද ආශ්‍රිතව බෙර්ලබඩ නගරයක් වන මොචා වෙත ඇතුළු වූයේ පෙරේදා අලුයමයි. පසු ඔවුන් ඒ අවට දූපත්ද අත්පත් කරගනු ලැබුවා. හූති කැරලිකරුවන් විසින් සිය බහරයට ගත් ස්ථාන අතරට අල් ඔමාරි හමුදා කඳවුර දයත්. මේ අතර යේමනේ මොකාත් ගුවන්තොටුපළ ඉලක්ක කරගනිමින් සෞදි හමුදා විසින් ගුවන් ප්‍රහාර දෙකක් එල්ල කරනු ලැබුවා. ප්‍රංශයේ මගී තුම්රියක් පිළිපැනීමෙන් පුද්ගලයන් 44 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙලෙස පිළිපැන ඇත්තේ උතුරු ප්‍රංශයේ මගී තුම්රියක්. ප්‍රංශ පරිපාලනයේ නිවේදනය කළේ තුවාල ලැබූ පිරිස හෙලිකොප්ටර් මගින් රෝහල් ගත කිරීමට කටයුතු කළ බවයි. ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්. ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහි දෙවන අවසන් පූර්ව තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක ජයක් ලබා තිබෙනවා. පළමුවෙන් පන්දුර පහර දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දු අර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 130. පන්දු යැවීමේදී චමරි අතපත්තු සහ චමුති ප්‍රබෝදා කඩුලු 2 බැගින් විදෙහෙළුවා. පිළිතුරින්ම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු අර 18යි පන්දු 4කදී කඩුලු 6ක් දැවී ලකුණු 134ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළා. හර්ෂිතා සමරවික්‍රම ලකුණු 36යි. යලි සිරස්තල ජනපති පොළොන්නරුවට පොහොට්ටුවේ රැළිය අනුරාධපුරයේදී අනිත්තා සිට විශේෂ ඩෙංගු මර්දන සතියක්. විශ්වවිද්‍යාල කාර්යමණ්ඩල බඳවා ගැනීම කඩිනම් කරන්නයි උපදෙස්. හූති කැරලිකරුවන් රතු මුහුදේ පාලනය අත්පත් කරගනී. පාකිස්තානයේ පෙරදු ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් සටනට. සියත උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින පෑන් පෑ පුවත් සමගින්.
12: පුරා සිරසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ

0: Talk of the Town.
1: මේක මාර සීන් එක සූර්යගෙන් අලුත් ෆිල්ම් එකක්.
2: මෙච්චරකල් සූර්යා 47 කියලා නම් කරලා තිබ්බ අලුත රිලීස් වෙන්න තියෙන මූවි එක දැන් සීන් කියන නමට ඔෆිෂියලි චේන්ජ් කරලා තියෙනවා.
1: ඔහුගේ ද මූවි එකේ ටයිටල් රිවීල් ටීසර් එකත් රිලීස් වුණානේ. හැමදාම ඔඩියන්ස් එකට වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් දෙන ජීතු මාධවන් තමයි මූවි එක ඩිරෙක්ට් කරන්නේ.
2: රූල්ස් එච්චර ගණන් ගන්නේ නැති වෙනම ස්ටයිල් එකකින් ප්‍රශ්න විසඳන පොලිස් ඔෆිසර් කෙනෙක්ගේ කැරක්ටර් එකක් තමයි ෆිල්ම් එකේ සූර්යා කරන්නේ.
1: මේක සූර්යා මේ අවුරුද්දට කරන තුන්වෙනි ෆිල්ම් එක. දිවාලි දවසට ෆිල්ම් එක රිලීස් කරන්න තමයි මේ වෙනකොට ෆිල්ම් ක්‍රූ එක ප්ලෑන් කරලා තියෙන්නේ.
0: Talk of the Town.
3: 98.2 FM 98.4 FM.
4: අද හමු වෙමුද අපි? අද සනසෙමුද අපි?
5: We can see that.

0: හොඳ පතුරන්න කවතාවත් ඔබට වරදින එකක් නෑ.
1: තමන්ගේ මල්ලට එකතු කරගන්න ඕන යහපත් ගුණධර්ම විතරයි. ඒ ගුණධර්ම ඉස්සරහට අරගෙන යන්න අපි එකතු කරන්නේ හොඳ දේවල් නම් පෙන්වන්නේ අපේ මල්ලට හම්බ වෙන්නේ හොඳ දේවල්ම තමයි.
0: සසරම කැටි කරගන්න ධර්මයේම හැසිරෙන්න.
1: ධර්මයේ ශ්‍රවණය කරන්න ඔබට ප්‍රියතාවයක් නැත්නම්, දහම ඇසුරු කරන්න ඔබට ප්‍රියතාවයක් නැත්නම්, ඔබ සසර අතරමං වෙනවාමයි.
0: සසර ගමනෙන් නැතර වෙන්න හෙට උදැසන 7ට සිය තහන්න.
2: සියත බණ මඩුව.
0: මෙවර දේශකයානෝ රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කෙරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
3: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM. Where innovation earns recognition.
4: ආවා ආවා! තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත් අංකයේ සමග 0.779667767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සයිසයි.
3: බැංකුවට යූරෝ මනි සම්මාන දෙක. අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රීලාන් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරදුම් ලබයි. 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන් අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි. මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
5: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
6: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
5: මියුසික්.
6: කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට. ඒ තිබ්බ ලෝකේ තියෙන

0: වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් LMG තේකබඩුවල ලස්සන
1: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
0: එයාගේ නම සීතා. සීතා මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහින. ලොව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා. ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ?
2: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නෑ නිකන්.
0: අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමාහල්වලදී.

0: උදසන 7යි විනාඩි 5යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
1: සිනාමින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
2: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 1,10,005, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
4: මට හැමදාම ඕනේ උනේ කැමති තැනක ඉඳන් වැඩ කරන ගමන් ජීවිතේ ෆ්‍රී එකේ ගෙවන්න. මගේ ෆොරින් පේමන්ට්ස් PayPal හරහා ඉක්මනින් ලබා ගන්න.
2: කමර්ෂල් බැංකුව හඳුන්වා දෙන අලුත්ම ගිග් ප්ලස් account එකත් එක්ක ඔබ හැමදාම හීන දැකපු life එක ගත කරන්න දැන් ඔබට පුළුවන්. ෆ්‍රීලාන්සර්ස්ලා වෙනුවෙන් හදපු මේ account එකෙන් PayPal withdrawals, credit card දීමනා, ණය පහසුකම්, multi currency access ඇතුළු තවත් පහසුකම් රැසක්. අදම combank.lk වෙත පිවිසෙන්න.
5: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල Cargill's Food City වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි, රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 239යි, කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 320යි, කිරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගුවන්නේ 2026 සැප්තැම්බර් 12 සිට 14 දක්වා තුග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
6: අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
7: 98.2 98.7

0: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් බරම් ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම ඉන්සි සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
1: ගාගිලිස් ෆුඩ් සිටි සත්‍යන්ති අඩුම මිල පෙරළිය මුරුංග කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 600යි අපේ මිල රුපියල් 120යි දිගුල් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 600යි අපේ මිල රුපියල් 280යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමන වළංගු වන්නේ සැප්තැම්බර් 12 සිට 14 දක්වා තුග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි
2: ආසිනා මෙන කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන්
3: ඇරෙන්නේ සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න DLB වාසි කොයින් කාටත් වාසි ඔබ
1: A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න අදම අමතන්න 0111732000 NIBM The City University The place to be
4: පුතේ කන්නාඩි අමතක වෙලා නේ
5: සල්ලි දාන්නද?
4: ඔව් සල්ලි දාන්න.
5: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නඩිය වෙන්න.
4: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
1: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
6: කවදත් කාගෙත් නිවසේ පළමු එක වර්ණය ACL Fireguard Wire then dam parting ACL Fireguard Wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා
7: මේ 12 මොකද කරන්නේ
8: අයියෝ 12 වැඩක් නේ මේ 12 මොකද කරන්නේ
9: ආපෝ කොහෙවත් යන්න බෑ මම 12 වැඩක් ගන්නේ
8: මේ 12 මොකද කරන්නේ
9: ආ බෑ බෑ බෑ බෑ 12 වැඩක්
8: දැන් එතකොට 12 වෙනිදර පුර යන කවුරුත් නැහැ
10: හලෝ වගනස්සේ යාළුවනේ කොහොමද
8: මේ ඔයාලා ඇත්තටම 12 වෙනිදා මොකද කරන්නේ
9: අයියෝ අනේ 12 වෙනිදා සියදට උමාරයනෝනේ
11: මසානයට අතවනලායි මමක බලන්
1: උමාරා සිංහවංශ සමගින් අද උදේ 10ට
12: සියත 2020 අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
13: අද හමු වෙමුද අපි අද සනසෙමුද අපි
14: weekend theater

0: හොඳ පතුරන්න කවදාවත් ඔබට වරදින එකක් නෑ.
1: තමන්ගේ මල්ලට එකතු කරගන්න ඕන යහපත් ගුණධර්ම විතරයි. ඒ ගුණධර්ම ඉස්සරහට අරගෙන යන්න. අපි එකතු කරන්නේ හොඳ දේවල් නම් පින්වන්නේ අපේ මල්ලට හම්බ වෙන්නේ හොඳ දේවල්ම තමයි.
0: සසරම කැටි කරගන්න ධර්මයේම හැසිරෙන්න.
1: ධර්මයේ ශ්‍රවණය කරන්න ඔබට ප්‍රියතාවයක් නැත්නම්, දහම ඇසුරු කරන්න ඔබට ප්‍රියතාවයක් නැත්නම්, ඔබ සසර අතරමං වෙනවාමයි.
0: සසර ගමනෙන් එතර වෙන්න හෙට උදැසන 7ට සිය තහන්නම්.
2: සියත බණ මඩුව.
0: මෙවර දේශකයාණෝ රාජකීය පඬිත් ශාස්ත්‍රපති පූජ්‍යපාද කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
4: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
5: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: ඔබ වෙළඳපොළෙන් පොල් තෙල් ලෙස මිලදී ගන්නේ නියම පොල් තෙල්මද? වෙළඳපොළේ පොල් තෙල් ලෙස විවිධ බාල තෙල් වර්ග තිබීමට ඉඩ ඇත. විෂ රසායනිකයන් අඩංගු පිළිකාකාරක අන්තර්ගතව ඇති එවැනි තෙල් භාවිත කිරීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි. එබැවින් ඔබත් වෙළඳපොළෙන් තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයක්, කල්ලිකුත් වන දිනයක් සඳහන් වෙති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල් මිලදී ගන්න පුරුදු වෙන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
7: පුතේ, කන්නාඩි අමතක වෙලානේ.
8: අම්ම සල්ලි දාන්නද?
7: ඔව් සල්ලි දාන්න.
8: ඔය ෆෝම් එක දෙන්නකෝ, මං අම්මයි කන්නාඩි වෙන්න.
7: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
8: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
9: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක්, හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB - ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
10: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර්. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
0: We can

0: උදේ 8යි විනාඩි 1යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: කියත ටොප් ස්ටෝරි.
1: එල් නිනෝවෙන් පීඩාවට පත් සංඛ්‍යාව 161,000ක්ම වයි. පවතින වියලි කාලගුණ තත්ත්වයේ හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයන් සංඛ්‍යාව 161,451ක් දක්වා හෙළකොස් තිබෙනවා. එම පිරිස දිස්ත්‍රික් අටක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 36කට අයත්. පීඩාවට පත් දිස්ත්‍රික් ලෙස අම්පාර, අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, මාතලේ, මොනරාගල, පොළොන්නරුව සහ රත්නපුර හඳුනා ගැනුණා. පවතින තත්ත්වයේ හමුවේ පානීය ජලය සපයන පුද්ගලයන් සංඛ්‍යාව 141,312ක්. එම පිරිස ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 36ක පවුල් 43,228කට අයත් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. දැන් විදෙස් පුවතක්. හූති කැරලිකරුවන් විසින් සෞදි තෙල් නල මාර්ගයක් වසාදමා තිබෙනවා. හූති කැරලිකරුවන් විසින් වසාදමා ඇත්තේ සෞදි අරාබියේ හෙජාස් කලාපයේ පවතින තෙල් නල මාර්ගයක්. පාකිස්තානයේ නිවේදනය කළේ ඉරානයේ සහ ලැබෙන හූති සටන්කාමීන් වේගෙන් ව්‍යාප්ත වීම වහම පාලනය කළ යුතු බවයි.
0: අනුග්‍රහය
2: සෑම මොහොතක්ම රසවත් කර

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සනසෙමුද අපි
2: We can see you there.

0: Oye, ilangat din na sa rin. Ay, alam ni. Ay, we. May isra rin rin nung ino sa rin. Why do you know? Iki ka kahanda na wani? Kau de kahwe sir?
1: Kahwe de kahwe.
0: Eh no, mukadu sir prasni.
1: Magi WhatsApp pe.
0: Huh?
1: Hekela.
0: Iting. Why do you? Dorohan lamen? Why do you think? And do I hear our hurry and answer?
1: Ega, Hadag and the Wulu and the Wulan now.
0: Hurry, here at a mulling one, and you can out මේ මයිස මේක හදන එක නම් මේ වෙලාව කරන්න බෑ.
1: ඒ මොකද නිපා කාටක ස්ටිලි ඉඳන් ආවේ මේකටම කොළඹ දවස් 4කින් කාලත් නෑ.
0: ඇයි?
1: දවස් 4ක් වෙනවා WhatsApp එක හැක් වෙලා.
0: ඈ?
1: කන්න ගත්ත පත්පත ගිලින්නේ. WhatsApp නෑ කියන්නේ හරියට නිකන් කෑවේ වගේ.
0: WhatsApp නෑ කියන්නේ ඉතින් හරි කෑවෙත් නෑ කිව්වනේ.
1: ඔකේ නෑ ඉතින් දවස් 4කින්. ඒ වගේම WhatsApp network කෑවේ නෑ වගේ තමයි.
0: හරි. කරන්න පුළුවන් දෙයක් තියෙනම් අපි බලමු කරන්න පුළුවන්ද කියලා. හරිද?
1: හරි හොඳයි.
0: හරි හමු අඬන්න නම් එපා. අර පොලිමේ හිටි අනිත් මිනිස්සුත් ගියා යන්න ඔයාගේ ඇනිල්ලට. අඬන්නේ?
1: නෑ අඬන්නේ.
0: අඬන්නේ නෑ හොඳයි.
1: පොලිමේ ඉස්සරහට එන්න විතරයි බොරුවට ඇඳුවේ.
0: ඈ?

0: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
1: මට හැමදාම ඕනේ උනේ කැමති තැනක ඉඳන් වැඩ කරන ගමන් ජීවිතේ ෆ්‍රී එකේ ගෙවන්න. මගේ ෆොරින් පේමන්ට්ස් PayPal හරහා ඉක්මනින් ලබා ගන්න.
2: කමර්ෂල් බැංකුව හඳුන්වා දෙන අලුත්ම Gig Plus account එකත් එක්ක ඔබ හැමදාම හීන දැකපු ලයිෆ් එක ගත කරන්න දැන් ඔබට පුළුවන්. ෆ්‍රීලාන්සර්ස්ලා වෙනුවෙන් මහදපු මේ account එකෙන් PayPal withdrawals, credit card දීමනා, ණය පහසුකම්, multi currency access ඇතුළු තවත් පහසුකම් රැසක්. අදම combank.lk වෙත පිවිසෙන්න.
3: DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
4: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105 56 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් පැය කිදිනා ගන්න DLB වාසි කොයි කාටත් වාසි
5: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ Alumex
6: ඇලුමිනියම් ඕන තරම් Alumex නම් is there
7: හිතන පරක්කුවට LB finance එකෙන් නිවාස ණයක් ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනාය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB finance එකට එන්න.
8: ඒ ලෙවල් අවසන් කළසසු එක්ද NIBM the city university සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011 732 1000 NIBM the city university the place to be.
9: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
10: පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
11: මේ 12 මොකද කරන්නේ
12: අයියෝ 12 වැඩක් නේ මේ 12 මොකද කරන්නේ
13: ආපෝ කොහෙවත් යන්න බෑ මම 12 වැඩක් ගන්නේ
12: මේ 12 මොකද කරන්නේ
13: ආ බෑ බෑ බෑ බෑ 12 වැඩක්
12: දැන් එතකොට 12 වෙනිදර පුර යන කවුරුත් නැහැ
14: හලෝ වගරතුන් යාළුවනේ කොහොමද
12: මේ ඔයාලා ඇත්තටම 12 වෙනිදා මොකද කරන්නේ
13: අයියෝ අනේ 12 වෙනිදා සියතට උමාරයිනෝනේ
15: මසානයට අතවනලායි මමක බලන්
16: උමාරා සිංහවංශ සමගින් අද උදේ 10ට
17: සියත 2020 ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි
18: ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න
19: 98.2 98.7

0: එතකොට දැන් කහටකස් දිගිලී ඉඳලා ආවේ මේ කතාගන්න කොළඹ.
1: ඕ අද රැට යාළුවෙක්ගේ බෝධිමක නතර වෙලා ආයා ඒක අනිද්ද උදේ වාන්දර යන ගමේ අදිනෝ මොනව කරන්න
0: ඉති ඔච්චර මේ වට්සප් නෑ කියලා ඔච්චර ඉතින් දෙයක් නෙවෙයි නේ. ඔය අනිත් තියෙන එකක් දාගන්නකො. වයිබ තියෙනවා, ස්නැප්චැට් තියෙනවා, ඉමෝ තියෙනවා, ඔය තියෙන තව මොනවද අර චී චයිනිස් එකකුත් තියෙනව නේද?
1: ඒ වුණාද සර් වට්සප් නැතුව මොකටද අප්පා? නින්දක් නෑ දවස් හතරක් තිස්සේ. අම් පවුනේ කොළපාට හීනින් උප්පේන.
0: දැන් මහත්මා මෙහෙමයි.
1: නෑ මට කියන්න මහත්මා මහත්මා.
0: ඈ
1: ඔබතුමා ළඟ වට්සප් තියෙනව නේද?
0: ඔමලක තියෙන.
1: අනේ මට පොඩ්ඩක් WhatsApp එක ඕපන් කරලා පෙන්නන්නකෝ.
0: ඈ
1: WhatsApp එක ඕපන් කරලා නිකන් පෙන්නන්නකෝ නිකන්.
0: ඈ
1: ඔව්
0: message
1: නෑ නෑ message ඕන නෑ. නිකන් එහෙට මෙහෙට කරලා පොඩ්ඩක් පෙන්නන්නකෝ. දකින්න අත්තාසය අපෝදේ. එහෙට මෙහෙට කරලා පොඩ්ඩක් පෙන්න.
0: එහෙට මෙහෙට කරලා පෙන්නන්න තිබුණා මේ මට මෙතන.
1: අනේ මට WhatsApp Insta FB කියන්නේ මගේ ඇඟේ අවයව වගේ.
0: ඈ
1: Insta මාව නම් WhatsApp ඇවිල්ලා මගේ හදවත.
0: අප්පා
1: මිනිහෙකුට හදවත නැතුව ජීවත් වෙන්න පුළුවන් ද මාත්‍ය බෑනේ.
0: ඕ
1: ඒකයි මාත්‍ය වන් කියන්නේ. මට WhatsApp නැතුව නම් ජීවත් වෙල වෙදන්නේ. මූදට වෙල්ල තියන්න හිතෙනව.
0: මොකද?
1: මූදට වෙල්ල තියන්න හිතෙනව. කවදාසයි දෙකම බලන්න උපරිව. වෙල්ල වෙල්ලුව දාගන්න.
0: ඈ
1: නැත්තම් නියඟලාල සම්පෝල හදලා ඒකත් එක්ක බත් කාලා වාටි ගුබ්බොඩෝ. අයම්පා. ඇත්තමයි.

0: අදසි අවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
2: අම්ම සල්ලි දාන්නද?
1: ඔව් සල්ලි දාන්න.
2: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කණ්ණාඩි වෙන්න.
1: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
3: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13-19 අදම අමතන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
4: කවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL fire guard wire දැන් දම් පාටින් ACL fire guard wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා
5: හිනාවෙන්න මෙන්න වෙලාව.
6: හුඟක් වෙලා කල්පනා කරලා ජූලිය සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
7: අහසින් වැටෙන එක.
6: ඔව් කියනකෝ අහසින්.
7: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
6: කියනකෝ.
7: අර අහසින් වැටෙන එක දිහා බින්දක්වත්.
6: ජූලිය සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ. මගේ අකානම උස්සගන්න එපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
8: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM breakfast drive අනුග්‍රහය
9: පොළොවේ රන්නස් වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
10: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී
11: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
12: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
13: සුබ දවසක්.
14: අලුත් වෙලා.
13: පහසු වෙලා.
14: තෑගි වැඩි වෙලා.
13: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්.
15: ජනපදය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
16: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
17: පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශවෙන්න ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි.
18: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
19: ඕනම කැමක් temperature කර ගන්නට නියම බත්තල්වත්ත බට
20: real මට experience එකකට ඇල්වත්ත බට
21: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන majestica ලංකා tiles.
22: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
23: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 011 4 700 550.
24: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC ලෝන් එක ගත්තේ
25: LOLC finance හරියන්න හරිම තැන.
26: වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
27: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
28: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 544 5000.
29: දැන් වියජට කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
30: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
31: Let's Vietjet.
28: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place He GWM Experience Center within
32: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
33: Avance ken ona deyak adagewanna ganna
32: Avance ticket tika pay
28: Vishwasa arakshawa saha ehelama pratilabha samagin commercial bank wi sthawara tanpatu sandaha 111 ak
0: දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13600 අමතන්න.
1: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779676767 මිස් කෝල් එකක් දෙන්න.
2: ස්ටාර්ස් මිලාන් පරිශුද්ධයි දුවන පිටවල ගුණේ පිරි මිලාන් පාස්ටා. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් ස්ටාර් කෙනෙක් කරන්න. මිලාන්
3: පාස්ටා. කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර්. දැන් දම් පාටින් ACL ෆයර් ගාඩ් වයර්. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
4: වීකෙන්ඩ්

බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147400 යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය. සම්බන්ධ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 55,000 සහ 25,000 මුදල් ත්‍යාග

0: නමය අද මාමතන්න ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලාභී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
1: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
5: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
7: ඒක හරිම අපූරු ලෝකයක්.
8: හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
9: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
10: මියුසික්.
11: කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළමුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේකබඩුවල ලස්සන.
12: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
11: එයාගේ නම සීතා.
10: සීතා!
11: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
13: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
14: සෙලාන් බැංකුවට යුරු මනි සම්මාන දෙක. අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස. සෙලාන් බැංකුව 2026 යුරු මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
15: 98.2 98.4 සියතා.

0: දැන් වෙලා උදේ 9යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: क्या था टॉप स्टोरी
1: තලවතුගොඩ කොල්ලේට සම්බන්ධ තවත් අය කත්අඩංගුවට. තලවතුගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකට ඇතුළු වී හිටිබු මුදල් සහ රන්පහඬු කොල්ල කෑමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙකු කැප්පෙටිපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ බස්නාහිර දිසා අපරාධ කොට්ටාෂය විසින් සිදු කළ විමර්ශනයකදී සැකකරු කැප්පෙටිපොළ බොරගස් ප්‍රදේශයේ නිවසක සැඟව සිටියේදී අත්අඩංගුවට ගැරුණා. මෙම කොල්ලේ වෙනුවෙන් සැකකරුට ලද රුපියල් 50,000ක 55,00,000 මුදලක්ද සුවාගත් බවයි පොලිසිය පැවසුවේ. සැකකරු කඩුවෙල බැලිහිඳ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක්. දැන් විදෙස් වූතක්. පිලිපීනයේ තොටුපොළ කැටි වූ ගින්නෙන් මියගිය ගණන 35ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පිලිපීන බලධාරීන් විදෙස් මාධ්‍යයට පැවසුවේ මීට පෙර පුද්ගලයන් 5 දෙනෙකුගේ සිරුරු හමු වූ අතර තවත් 30 දෙනෙකුගේ සිරුරු ගොඩනැගිලි සුන්පුන්යට තිබී සුවාගත් බවයි. පිලිපීන වෙරළාරක්ෂක බලකාය පැවසුවේ තවත් අතුරුදන් වූ පුද්ගලයන් 50ක් සුවා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.
0: Top story. Anugrahaya.
2: Senehasin Adarin Hadavat Sanasala.
3: Nidoli. Sam Mohatakman Rasavatka.

0: ඉන්නවා උත්සාහ කරන ගමන් ඉන්න හරි මෙම දැන් ඔබතුමාට දැන් මෙතන තියෙන ප්‍රශ්නේ දැන් අපි මේ බලන්න එපා සෞඛ්‍ය පැත්තත් බලන්න එපා ඔබතුමාගේ. හොඳයි දැන් අපි ඔබතුමාව යොමු කරනවා මෙතනින්. අපේ තියෙනවා සමාමුමා සෞපි ගෝගෑ අං කියලා අංශයක්. සමාමුමා සෞපි ගෝගෑ අං වෙත ඔබතුමාව යොමු කරනවා. සමාජ මාධ්‍ය මුල් කරගෙන මානසික සෞඛ්‍ය පිරිහිනු අය ගොඩ ගැනීමේ අංශය. සමාජ මාධ්‍ය මුල් කරගෙන මානසික සෞඛ්‍ය පිරිහිනු අය ගොඩ ගැනීමේ අංශය වෙත ඔබතුමාව යොමු කරනවා. ඒක කෙටියෙන් තමයි මම අරනවා. ඒකේ නම කිව්වේ අර
1: සමාමුමානේ.
0: ඔව් අන්න අතන කෙලවරේ බංකුවෙන් ගිහින් වාඩි වෙන්නකෝ දැන්.
1: අදන
0: ඔව්
1: WhatsApp එක හදාගන්න.
0: ඒකත් අපි මේ ගමන් කරනවා. මේ දෙකම දෙපැත්තෙන් ඒ ගාන්ට සිද්ධ වෙ ඔබතුමාට තියා අතින් ගිහලා වාඩි වෙන්න. උපදේශනයේදී යොමු කරලා ඉන්නවා ඔබතුමා.
1: හොඳයි.
0: අර අතින් අර ගර්ල් කෙනෙක් ඉන්නේ.
1: ඔව්.
0: එතින් වාඩිලා ඉන්නේ.
1: උපදේශක තුමා දැම්ම ඊද නම්
2: කොහොමත් පැයක් හමාරක් කියයි.
1: එහෙනම් මං ගිහලා අතන ඉස්සරහ කඩේ මොනවාරි කාලා සිගරට් එකක් ගාලා ඒක බිලෙන්නද?
2: අංක කීයද?
1: අංක දුන්නේ නැණි.
2: එයින තමේ තියෙන ඔයාගේ අංකය 9587.
1: අප්පා මේ මමද මෙතන මේ උපදේශනේ ලබා ගැනීම ඉන්න 9587 වෙනියා. සමාජ මාධ්‍ය නිසා මේ තරම් මිනිසුන්ගේ මානසික සෞඛ්‍ය පිරිහිලාද මේ මිස්?
2: ඔව්.
1: ඒ කියන්නේ මේ දවස් ටිකට මේ 9587 මෙච්චර කට්ටිය ආවද උපදේශනෙට?
2: නෑ නෑ ඔය අද දවසේ විතරයි.

0: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
1: ආසිනා මින කොහෙන්ද සර්? DLB වාසිලොතරැයියෙන් ඇරෙන්නේ.
2: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
4: අති විශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
5: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කෝගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 239යි කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 320යි කිරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනාව ලඟු වන්නේ 2026 සැප්තැම්බර් 12 සිට 14 දක්වා තුග අවසන් වන තුරු පමණයි. කොන්දි සීසයිතයි. ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0111732000. NIBM The City University, the place to

0: සෙලාන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙකක් අඛණ්ඩව දෙවනවරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
1: මේ 12 මොකද කරන්නේ?
2: අයියෝ 12 වැඩක් නේ. මේ 12 මොකද කරන්නේ?
3: අපෝ කොහෙවත් යන්න බෑ. මම 12 වැඩක් ගන්නේ.
2: මේ 12 මොකද කරන්නේ?
3: ආ බෑ බෑ බෑ බෑ 12 වැඩක්.
2: දැන් එතකොට 12 වෙනිදේ පුර යන කවුරුත් නැහැ.
4: හලෝ මගේ රත්න යාළුවනේ කොහොමද?
2: මේ ඔයාල ඇත්තටම 12 වෙනිදා මොකද කරන්නේ?
3: අයියෝ අනේ 12 වෙනිදා සියතට මරනවානේ.
5: මසානයට අතවනලායි මමක බලන්.
0: උමාරා සිංහවංශ සමගින් අද උදේ 10ට
6: සියත 2020 98.2 98.7

0: ඇතුළට එන්න. තා එන්න එන්න. කොහොමද? ඔබතුමා මතකද? මට නිච්චන් නෑනි.
1: සතියකට කලින් ඇවිල්ලා ගියේ.
0: මාම් වෙනා?
1: ඔව් ඔව්. උපදේශකේ පළවෙනි අදියරේ ආවනි. WhatsApp අදා ගන්නවා විලා.
0: අප්පඩ බොල. ඒ ඔයාද? වෙනස් වෙලානේ හරියට ඈ.
1: මොන කරන්නේ සර්? WhatsApp නැති වුණත් හරි ජීවිතේම මගේ නිකන් පිළිකා වැදුනා වගේ හොඳේ.
0: මොකක්?
1: ඕම් වෙන්නේ.
0: ඒක නෙමෙයි ඇස් ගිලිලා ඈ හකු බැහැලා කෑවද මොනවද?
1: සතියේ දවස් හතරක් උගුරෙන් පහලට යන්නේ නැහැ මෙලෝ කෑම.
0: ඈ?
1: සීරෝ ක්ලික් ඇටැක් එක නේ සර් ආවි.
0: කාටද ඔයාට?
1: නෑ මට නෙමෙයි WhatsApp එකට.
0: අත්තලා මේ ලෙඩක් හැදුනා වගේ.
1: ඒක තමයි කරන්න දෙන්නේ. පිළිලා පිළිකාව හැදුනා වගේ.
0: මේක තමයි ඇත්ත මේ සමාජ මාධ්‍ය කියන්නේ මිනි මේක පිළිලයක් පිළිකාව හැදුනා වගේ තමයි. මේ එතකොට දැන් WhatsApp එක හැදුවද?
1: නෑ නු බැරි වුණානේ. දැන් ඒ උපදේශනයට එනවා.
0: ආ
1: මට ආවි සර් සීරෝ ක්ලික් ඇටැක් එක ආවි.
0: ආ ෂුවර්ද?
1: ඔව් ෂුවර්. මට එන කිසිම ලින්ක් එකක් මම බලන්නවත් නෑනේ සර්. මම පවුනේ. ඒකට අපේ මල්ලි ඌ ලින්ක් මයි හොයන්නේ. ලින්ක් එක ඉල්ලනෝ ලින්ක් එක මට තේවපන්කො බලන්න කියනෝ මට එනෝ ඌ කරන කියන ඒවා ෆෝන් දෙකේ.
0: මල්ලිනේ?
1: ඔව් මල්ලි අපි මල්ලි.
0: මල්ලිගේ නම මොකද්ද?
1: ලින්කන්.
0: ඈ
1: මල්ලි ලින්කන්.
0: හොඳයි හොඳයි හොඳයි.
1: සෑදු කියන්නේ සෑ මට කන්නක් බෑ උනේ බත් ගිලෙන්නේ.
0: බත් ඇරෙන්න වෙන දෙයක් කාලා බැලුවද?
1: නෑ බත් ගිලෙන්නේ.
0: බත් ගිලෙන්නේ නෑ කිව්වට ඉතින් වෙන දෙයක් කාලා බැලුවද බලන්න බැ ගිලිනවද කියලා.
1: නෑ සර් ගිලුණට නෝ මම ඔක්කාරේ දේ.
0: වෙන දෙයක් මොනවද කන්න බැලුවේ නෑ.
1: බත් කන්න ඕනේ සර් මට තුන් වේලෙද බත් ඕනේ. බත් නැතුව වෙන මොනවා ගාව මට වැඩ නෑ බත් ගිලෙන්නේ.
0: සතිකාමාරක් දෙකක් වුණානේ.
1: මලගේවල් වගේ අපේ ගෙවල්.
0: ඈ
1: WhatsApp හැක් වෙච්ච දවසේ ඉඳන් මලගේ දරෝගේ නිින්ද යන්නේ නැහැ. සර්ට කියන්නේ හීනිනු බය වෙලා හැරෙන්නේ ඕනේ.
0: නෑ.
1: නිින්ද යන්නේ එළිය වෙනකන් හැරිලා. හීනෙන් බය වෙලා හැරෙන්නේ.
0: තේ නිින්ද යන්නේ නැත්නම් හීනෙන් බය වෙලා හැරෙන්නේ කොහොමද? හරි දැන් නිින්ද යන්නේ නැහැ කිව්වනේ.
1: නිින්ද යන්නේ නැහැ නිින්ද යන්නේ.
0: නිින්ද යන්නේ නැත්නම් හීනෙන් බය වෙලා හැරෙන්නේ කොහොමද?
1: අනේ ඒක තමයි මට ඒක නම් මට ප්‍රශ්නයක් හොඳේ. ඔය කියනකම් මට ඔය ක්ලික් උන්නේ නැහැ.
0: ඈ

0: වාර්තාතික වාර්තා තබන කෝටි අටේ එල්වී තනනිතහනය ලොතරයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්තන සම්පත තනනිතහනය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: After levels psychology biomedical science and nursing study කරන්න එල්තියා සමග එකතු වන්න පිවිසෙන්න www.slit.lk slit and hemas අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය
2: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයාර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න අමතන්න 0676 251 3020
3: Cargill's Food City Satyanti Aduma Mila Piraliya Carat kilogram ekak Velandapala Mila rupiyal 400 Ape Mila rupiyal 250 Wattaka kilogram ekak Velandapala Mila rupiyal 280 Ape Mila rupiyal 120 Mema Mila ganan peradenum dimakin torawa wenas wiya kiya Mema dimana walangonne 2026 September 12 sita 14 dakwa Toga awasan wana thuru pamanai kondisi sahithai
4: Dan etukota tamun edinda kuli weda thamai karanne
5: Ehemai
6: ඒක කියලා බලන්න.
7: ඉටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් අඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
5: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනී.
7: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
5: වාසිනා මින කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
7: ඈ?
3: සංවර්ධන ලොතරැය හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
8: ෆිනිෂින් වහලක් ලෙස කලර් ෆ්ලෝ වැජබෙනා.
9: සිත් බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් ෆ් තමයි.
10: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
11: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
12: 98.2 98.4 සියත දෙව

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්
2: හොඳ පතුරන්න කවදාවත් ඔබට වරදින එකක් නැහැ.
3: තමන්ගේ මල්ලට එකතු කරගන්න ඕන යහපත් ගුණධර්ම විතරයි. ඒ ගුණධර්ම ඉස්සරහට අරගෙන යන්න. අපි එකතු කරන්නේ හොඳ දේවල් නම් පින්වන්නේ අපේ මල්ලට හම්බ වෙන්නේ හොඳ දේවල්ම තමයි.
2: සසරම කැටි කරගන්න ධර්මයේම හැසිරෙන්න.
3: ධර්මයේ ශ්‍රවණය කරන්න ඔබට ප්‍රියතාවයක් නැත්නම්, දහම ඇසුරු කරන්න ඔබට ප්‍රියතාවයක් නැත්නම්, ඔබ සසර අතරමං වෙනවාමයි.
2: සසර ගමනෙන් නැතර වෙන්න හෙට උදැස්සන 7ට සිය තහන්න.
4: සියත බණ මඩුව.
2: මේ වරදේශකයානෝ රාජකීය පඬිතු ශාස්ත්‍රපති පූජ්‍යපාද කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
5: ඇයි මට අයිති හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
6: ඈතුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැ නිකන්.
5: එන්න ආදරය අරන් යන්න. ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්වල 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
7: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
8: මේ මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකේ
9: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එක
10: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
2: දැන්ම දරුවගේ 9යි 0.714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
10: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
11: සියත පොකට් මනී 98.2 98.7

0: Divina Pura.
1: ජිින්තු පිටිය.
2: ආහා, ජිින්තු පිටිය.
3: මේමයි දැන් ඉතින් මේ අකු ගිලිලා දැන් මේ හකු අකු ගිලි වයස් ගිලිලා හකු බැහැලා මේ මොකද්ද මේ වයස කීයද?
4: 28.
3: ඕ හත්තලා මේ දැන් මේ 68ක් විතර පේනවනේ.
4: WhatsApp නේතෝ දැන්නේ.
3: ජීවිතේ කලකිරලා ඉන්නේ අම්පවනේ.
4: ජීවිතේ නැති කරගන්න හිතෙනවා මට. අවංගෝ මං කියන්නේ මේ හොඳේ මට කතන්දරේ.
3: ජීවිතයක් නෑ මට. ජීවිතයක් නැත්තයි ජීවිතේ නැති කරගන්න කොහොමද කියන්නේ?
4: ඔව් ඒවත් තුන ප්‍රශ්නයක් තමයි.
3: කලබල වෙන්න බා කලබල වෙන්න බා.
4: කලබල වෙලා බෑනේ නේ.
3: ඔව් අන්න ඒකනේ.
4: පුදුම ට්‍රයි එකක් දුන්නේ සර් ගමේ නොගි හැම ගෙදරකටම ගියා හොඳ කිසා ගෝතමී වගේ. වැදන්නේ කෙකුර බැරි වුණා නු මේක දේවාල ගාන ගියා සීනිකමත් ගියා.
3: ඇයි
4: WhatsApp ආයේ ලැබුණත් ලැබෙන්න කියලා කන්න ලව්වලා. බාරිකුත් කියලා.
3: හැබැයි
4: මගේ බෙල්ල ගහලා ගියා වගේ සර් මට දැනෙන්න බලන් සර් මුඛා කරත් මේව මා කැත වැඩ සර් සවුට් වැඩ සර් මිනිස්සුන්ගේ ජීවිතත් එක්කනේ මේගොල්ලෝ මේ සෙල්ලම් කරන්නේ නැද්ද මං?
3: ආයි
4: කොහමරි ගන්න ඕන සර් මගේ account එක කොහමරි ගන්න ඕන කොහමරි ගොඩ දා ගන්න ඕන සර් මේකනම් මේ පාර කොහමරි ගොඩ දා ගන්න ඕන මට නම් මේක කොහොම නැතුව වැඩක් නැහැ සර් මේක ගොඩ දා ගන්න ඕන ගොඩ දාන්න ඕන මේ කොහමරි හොඳේ මල ගොඩ දා ගන්න ඕන සර් මේ WhatsApp account එක කොහමරි ගොඩ දාලා දෙන්නකෝ සර්
3: මේව WhatsApp account එක ගොඩ දැම්මා ගොඩ ගත්තා හෝ නැතා තමුන්ව ගොඩ ගන්න එක නම් මෙලෝ ජගතිකට කරන්න බැරි වෙයි වගේ

0: Good morning. උදේ 10යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: क्या था टॉप स्टोरी
1: බෝගම්බරට යළි රැඳවියන් යොමු කිරීම ලබන සතියේ ප්‍රතිසංස්කරණය කළ බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේදී ආරම්භ කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ කොමසාරිස් ජෙනරාල් ප්‍රසාද් හේමන්ත සඳහන් කළේ බෝගම්බර බන්ධනාගාරයේ ප්‍රතිසංස්කරණ මෙවැනි විට 90% අවසන් බවයි. ඒ සඳහා නිලධාරීන් යොමු කිරීම මේ දිනවල සිදු කරන බවද ඔහු සඳහන් කළා. බන්ධනාගාරවල පවතින තදබද අවම කිරීම අරමුණින් පැරණි බන්ධනාගාර යළි ප්‍රතිසංස්කරණය කර රැඳවියන් යොමු කිරීමට රජය තීරණය කරනු ලැබුවා. යෙමනේ උග්‍රවන සටන් හේතුවෙන් පුද්ගලයන් 46,000ක් අවතැන් වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටියේ යෙමනේට ආරක්ෂිත මානුෂීය ප්‍රවේශයක් අවශ්‍ය බවයි. සිවිල් වැසියන් ඝාතනය සහ ආර්ථික අවපාතය හේතුවෙන් මේ වන විට යෙමනේ බිඳ වැටි ඇති බවයි එම සංවිධානය පැවසුවේ.
0: අනුග්‍රහය
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
3: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කර

0: Sai Wissa. See the 2020.
1: අද අපිත් එක්ක ඉන්නේ උමාරා. ආයිබෝන්.
2: ආයිබෝන්.
1: ඉතින් කාර්යබහුල දවසක තමයි අපි එන්නේ කියලා තියෙන්නේ. ඉතින් මේ අලුත්ම සින්දුවක් රිලීස් කරා. මොන්ස්ටර්
2: කියලා.
1: මොන්ස්ටර්.
2: විනස්ම.
1: විනස්ම එකක් නේද? දැන් මං හිතන්නේ සෑහෙන YouTube එකෙත් views ගිහිල්ලා තියෙනවා.
2: අනිතක විශේෂත්වය ඒකේ මේ ඕගනික් views සමග ගිහිල්ලා තින්නේ. ඉතින් ඔව් ගොඩක් හැපි, ගොඩක් සතුටුයි. වෙනස්ම ප්‍රොජෙක්ට් එකක් ලස්සන්ට ගියා වැඩි.
1: ලස්සන්ට ගියා. කොහොමද සෝසව හම්බ වෙන්නේ?
2: සෝසව හම්බ වෙන්නේ චමත් හරහා. චමත් සංගීත්. චමත් මට මෙසේජ් එකක් එනවා. අක්කේ සින්දුවක් තියෙනවා. ඒක මෙහෙම යන්නේ කියලා පොඩි සාම්පල් කැලක් එවලා වෝකල් ගයිඩ් එකක් එක්ක. ඒක අහපු ගමන් තින්ගල ක්ලික් වුණා. ක්ලික් වුණාට පස්සේ තමයි යා කිව්වේ මෙහෙම මේ සෝසා කියලා රැප කෙනෙක් ඉන්නා. යාගේ සොන් එකක ෆීචර් එකක්. කියලා ඇත්ත වශයෙන්ම මම ගීත් මම ගොඩාක් කලැබරේෂන්ස් කරලා තිනවා මගේ මේ සංගීත ජීවිතේ. ඉතින් මම රැප් කියන කැටගරි එකට මාරාසයි. මොකද මං හැදුනේ වැඩුනේ රැප්, රොක්, හෙවි මෙටල් ඔය සංගීත ආභාෂයත් එක්ක තමයි. මොකද මගේ දෙමාපියම උත් මියුසික් බෑක්ග්‍රවුන්ඩ් එකක් තියෙන කට්ටිය. ආදරෙ මතක් කරනවා. එතකොට මේක අහපු ගමන් කලැබරේෂන් එක නෙමෙයි මට ඒක ප්‍රශ්නයක් වුණේ. කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ සින්දුව එකපාරටම ක්ලික් වුණා. ඒ හුක් ඉස්සලා තියෙන මෙලඩි හුක් එක හුක් ලයින් එක මතකෙට හිටිනවා. මං ඉස්සලා බලන්නේ ඒක මතක හිටින එකක්ද කියලා බලලා මං කිව්වා මල්ලි මට ප්‍රශ්නයක් නැහැ. එහෙම ඉෂුව ගන්න නැහැ. සින්දු කරමු කියලා.
1: අනිවාර්යෙන්.
2: දවස් 3ක් වගේ ඇතුළත තමයි ඔය එන්ටයර් ප්‍රොජෙක්ට් එක උනේ. මම හිතන්නේ 4ක් මැක්සිමම්. ඒ කියන්නේ දවසින් රෙකෝඩ් කරා. ඊට පස්සේ ඊළඟ දවස සෝසගේ කොටස යා වීඩියෝ කරා. ඊට පස්සේ දවසේ ගෙදර අපේ ගෙදර වෙල වීඩියෝ එක ෂූට් කරා.
1: ගෙදරමද ෂූට්
2: කරේ? ගෙදර ෂූට් කරේ.
1: හොයන්න බැහැ වෙයි ලස්සන්ට වැඩේ වෙලා තිනු ගෙදර කරා වගේ නෙමෙයි. හරිම ලස්සන. එහෙනම් ඉතින් අපි අද ඔන්න පළවෙනි වතාවට සියතෙන් අහනවා උමාරගේ අලුත්ම සොන් එක.
2: Yes.

තුල විදවටි රෑ එක් සතුටක් සොයවි ඈ පා මුල විදනගසා යම් කරුණ පවසන නෑ නැවතුමක් එක් කැමතුමක් දුක් විමසුමම් මා පිළිගනි නැත පිළිතුරක් ඒ පිටු පසින් ඇදි පිළි

0: සියත දෙවයිනපුරා
1: සියත විස්සයි විස්ස අංක දහන්නවය.
2: Hey guys, this is Rocky Trey, Rocking Time with your bro for the first time.

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0711327477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
1: Finishing වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා. සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලරම් තමයි.
2: අසිනා මින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
3: සම්වර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි, කොයි කාටත් වාසි.
4: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කෝගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි, රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 239යි, කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 320යි, තීරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනාව ලඟවන්නේ 2020 සැප්තැම්බර් 12 සිට 14 දක්වා. තුග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
5: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.70133 10 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
6: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
7: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
8: A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0.11732000. NIBM The City University, The Place to be.
9: Miss Honda cool da
10: cool mokada mama hot ne
9: ekena gatta miss miss dakala purudu itt wage
10: wenna ba dakala purudu neme samaruta hala purudu athi
11: oh my god
9: odi miss sudu kochi
12: hot and spicy with sudu kochi kochi
13: moni siyatama hawasa dekata sudu kochita
9: miss miss excuse me miss
10: no no no ummanang short time ekedi vitarai
14: amme man thamai me sare wediyenma lakunu ganne
9: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
10: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9.1 වසරයි 0.714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
13: සියත පොකට් මනි අනුග්‍රහය.
15: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
16: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
17: Sarvodaya Development Finance. Lanka rating BBB minus stable outlook balapatra bi mulya sahago ki. Sri Lanka tanpatu rakshana yojana kame samaya.
18: Theatre Tele Depaya. Aluth kalawakata tele natya pelak balanna.
19: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලා මේ වගේ අලුත් ඉන්නවද?
10: මොකද මේ වගේ කියන්නේ?
18: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
3: සහස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
2: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
14: 98.2 98.4 සියත දෙවයි

0: රයිට් මාරක්කේ දැන් සෝසත් එක්ක ෆීච කරන්න සිද්ධුවා තෝරගනකොට ඔයාට හිතුන්නේ දැන් ඔයාගේ රේන්ජ් එකේ නෙමෙයි රැප් පාටිස් කියන වෙන කල්ච එකක් තියෙනවා ලංකාවේ පොඩි වෙන මතයකුත් තියෙනවා මිනිස් එක එක ඒවා හිතනවනේ එතකොට ඔයාගේ රසිකයෝ මොනා හරි හිතයිද දන්නේ එහෙම සාමාන්‍ය සින්දුවක් කරද්දී හිතනවද
1: විශේෂයෙන් කියන්න ඕනේ මගේ රසිකයෝ රසික රසිකාවියන් ගැන ගත්තනම් ඒගොල්ලෝ මං වගේම හරි නම්විශිලි ෆෑන් බේස් එකක් මට ඉන්නේ මොකද කටහඬ පැත්තෙන් ගත්තාම මගේ ප්‍රොජෙක්ට්ස් ගත්තාම මම ගොඩක් වෙනස් දේවල් එක එක්ස්පෙරිමන්ට් කරන ආටිස් කෙනෙක් මුලින්දලම එතකොට වෙස්ටර්න් ෆීල් එකක් අරගෙන ඉස්සරහට එන ෆස්ට් ෆීමේල් ආටිස් තමයි මම මං හිතන්නේ 2004-2005 ඉඳලා බූට්ස් ඇඳලා ඒ තොප්පි ඇඳලා එතකොට අර ටිපිකල් අර ශාස්ත්‍රීය ගීත ගායනා කරන එකට අමතරව වෙනස්ම කැරක්ටර් එකක් විදිහට ඉස්සරහට ඇවිල්ලා ඒක වෙනස් කරන්නේ මම ෆීමේල් ආටිස්ට් කෙනෙක් විදිහට ඉමේජ් වයිස් පර්ෆෝමන්ස් වයිස් සින්දු ගායනා කරන විදිහ ඇරබික් රේන්ජ් එක ඔය ඔක්කොම කරලා එතකොට මට හැදෙන ඒ ෆෑන් බේස් එකත් ඒ වගේ දන්නවා මම අමුතු දේවල් කරන කෙනෙක් හැටියට ඒක පිළිගෙන මාව මෙච්චරකල් ඒගොල්ල මාව පුෂ් කරලා තිනු ඉස්සරහට එතකොට මේ ප්‍රොජෙක්ට් එක කරනකොට මට මං කොහොමටත් ආටිස් කෙනෙක් විදිහට පර්ෆෝමර් කෙනෙක් විදිහට පුද්ගලෙක් විදිහට මගේ සබ්ජෙක්ට් එක විදිහට මම සංගීතයේ අදටත් හදාරන පුද්ගලයෙක්. එතකොට මම කවදාකවත් මගේ සංගීතය කියන දේ ලිමිට් කරලා නැහැ. මම අහන්නේ ක්ලාසිකල් මියුසික් විතරයි, ශාස්ත්‍රීය සංගීතය විතරයි, වෙස්ටර්න් මියුසික් විතරයි කියන තැන මම කවදාවත් ඉඳලා නැහැ. ඒකෙන් තමයි මම ගොඩක් දේවල් මට මගේ කටහඬින් කරන්න පුළුවන් දේවල්, කරන්න බැරි දේවල් ඔය හැම දෙයක්ම ඉගෙන ගත්තේ ඒ එක එක ජෝනර්ස් අහලා.
0: හරි.
1: එතකොට රැප් මියුසික් කියලා කියන්නේ මගේ පර්සනල් ෆේවරිට් ජෝනර් එකක්. දැන් ඉතින් අද කාලෙත් එක්ක එක එක කැටගරීස් ඇවිල්ලා තිනවා. ට්‍රැප් මියුසික් කියලා තිනවා, හිප් හොප්, ට්‍රැඩිෂනල් හිප් හොප් එක ඒකත් කැඩිලා තිනවා. ප්‍රෝග්‍රෙසිව් මියුසිකුත් ඔහොමම තමයි. එතකොට රොක්, හෙවි රොක් මෙටල් එකත් කැඩිලා තිනවා, මොඩර්න් වෙලා තිනවා. එතකොට මේකට සම්බන්ධ වෙන්න කියලා කිව්වම ඉතින් අනිවාර්යයි. ඒ කියන්නේ මං අනිතික කැමති අලුතින් එන කට්ටියට මගෙන් මොකක් හරි විදියකින් සංගීතමය පැත්තකින් මට දායාද කරන්න පුළුවන් නම්, කන්ට්‍රිබියුෂන් එකක් දෙන්න පුළුවන් නම් ඕන තැනකදී මං අනිවාර්යෙන් එතන ඉන්න සපෝට්
0: කරනවා. අනිවාර්යෙන්ම. නියමයි. දැන් තව ඉන්නේ කවුද රැප් ආටිස්ලා මේ ලංකාවේ? ආස කට්ටිය ටිකක්.
1: I definitely love Kaiser. එයාගේ ෆ්ලෝ එකට කැමති. මං දන්නවා රැප් කල්චර් එකේ තියෙනවා එක එක ඩ්‍රාමා කට්ටියගේ
0: ඩිස්කරණේවා.
1: මං පෞද්ගලිකව මං හිතන්නේ එක මම වැඩිය මේවා කරන්නේ නැහැ. ඒක අදාළත් නැහැ. මොකද අපි ඔක්කොම හියුමන්ස්, මිනිස්සුයෝ. ඒක ඒගොල්ලන්ගේ ඒ ඒ ඒ රැප් සීන් එකේ යන දෙයක් ඉන්න මම ඒකට ඇඟිලි ගහන්න යන්නේ නැහැ. නමුත් මම අහන ගොඩාක් ආටිස්ට්ලා ඉන්නවා. කොස්ටා මං මාර කැමති ගීතය තමයි තනමන්විල. කොස්ටායි කයිසගේ සින්දුව හැමදාම වගේ අහනවා. එතකොට මිසෝසා ඉන්නවා, ස්මෝකියෝ ඉන්නවා, ෂාන් පුතා ඉන්නවා, අපේ මේ කිං ලෝටස් ඉන්නවා. ඉතින් මං ඒ කට්ටියත් එක්කත් වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ කට්ටිය කියලා කිව්වම මම නම් වශයෙන් ඒක මම මෙන්ෂන් කරන්නේ නැහැ කවුද කියලා. හේතුව ඔතන ආයි මොකක් හරි ඩ්‍රාම එකක් වෙන හින්දා. නමුත් ඉදිරියට එන්න තියෙන මගේ සින්දු කිහිපයක ෆීචර්ඩ් රැප් ආටිස්ට්ලා කිහිප දෙනෙක් ඉන්නවා. දැන් ටිකක් කල් ඒ ගීතත් කරලා ඉතින් ඉදිරියේදී කට්ටිය ඉතින් ඒවා අහන්න සහ අහන්න විතරක් නෙමෙයි බලන්නත් පුළුවන් වෙයි.
0: අනිවාර්යෙන් අපි පොඩි බ්‍රේක් එකක් කරගෙන.
1: හරි.

0: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම් ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
1: පොල්වතු හිමියනි පොල් වගාවෙන් උපරිම පළදාවක් සහ ඉහළ ආදායමක් ලබා ගැනීමට ඔබගේ ගෙවත්තේ හෝ පොල් වගාවේ ඇති අඩු පළදා සහිත පොල්ගස්වලට නිසි පරිදි පොහොර වතුර යොදන්න පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළ ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි
2: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල මහනුවර යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක් බස් 307ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක් නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ
3: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
4: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
6: Gagilis Food City සත්‍යන්තී අඩුම මිල පෙරළිය මුරුංග කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 600යි අපේ මිල රුපියල් 120යි දිගුල් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 600යි අපේ මිල රුපියල් 280යි මෙම මිල ගණන් පෙර දැනුම්දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමනා වළංගු වන්නේ සැප්තැම්බර් 12 සිට 14 දක්වා තුග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි
7: කවදත් කාගේත් නිවසේ පළමු රැකවරණය SCL Fire Guard Wire දැන් දම් පාටින් SCL Fire Guard Wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා
8: ඒක හරිම අපූරු ලෝකයක් හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ
9: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ ඒ විනෝඩ දැනට ඉන්නේ මම ප්‍රශ්නයක් නෑනේ
8: මියුසික් කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළමුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් LMG ආ තේක්ක බඩුවල ලස්සන
10: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන් තේරුණාද
8: එයාගේ නම සීතා සීතාගස්රණි එතකොට මට හැරුණ වයිෆ් සේරම හාගෙන ඉඳලා පහුවෙද්දම මාගෙතර ගියා අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහින
2: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන් ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමෝ ඇවිත් යන්න එන්න වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත අදම ඇවිත් යන්න හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
11: 98.4
12: අද හමු වෙමුද අපි අද සනසෙමුද අපි
13: වීකෙන්ඩ් සියතා

0: Whisa y Whisa. See the 2020.
1: රයිට් උමාරා සිංහවංශත් එක තමයි අපි කතා කරගෙන ඉන්නේ. මේ පොඩක් අපි ඉතිහාසයටත් ගිහින් එමු නැත්නම් අපරාදේ. කොහොමද ෆීල්ඩ් එකට එන්නේ? පවුලේ ආభాෂයේ හින්දමද සින්දු කියන්නේ එන්නේ?
2: මොකක් හරි ඉතින් දෙයියන් පිහිට වෙනවා කියලා කියන්නේ බ්ලෙසිං එකක් විදිහට. මම හැදෙන්නේ සංගීතමය පරිසරයක් එක්ක. වටපිටාවක තමයි මම හැදෙන්නේ. සංගීතය විතරක් නෙමෙයි ආර්ට්ස් කියන දේත් එක්ක තමයි මම හැදෙන්නේ වැඩෙන්නේ. මගේ අම්මා පට්ට වෝකලිස් කෙනෙක්, තාත්තා පට්ට වෝකලිස් කෙනෙක්. එයාලගේ බෑන්ඩ් එකක් තිබ්බා ඉනිෂියලි ද ගැදරින් කියලා ලංකාව. ඊට පස්සේ ස්පොට්ලයිට් වෙලා ඒගොල්ලෝ යුරෝපයේ තමයි ටුව කරේ. එතකොට අපිත් පොඩි කාලේ මම හැදුනේ වැඩුනේ ඒ අයත් එක්ක යුරෝපයේ තමයි, මගේ කසින්ස්ලත් ඔක්කොමලත් එක්ක. එතකොට මගේ අම්මගේ පැත්ත ගත්තත් ආර්ට්ස් පැත්තට තමයි, තියටර් ආර්ට්ස්, චිත්‍ර ඇඳීම, සංගීතය කියන දෙත් ඒ ඉන්ෆ්ලුවන්ස් එක අනිවාර්යෙන් අපේ ගෙදර තිබ්බා. එතකොට අපේ ගෙදර තිබ්බ එක දෙයක් තමයි එඩ්‍යුකේෂන් කියන දේ අනිවාර්යෙන් අපි කරන්න ඕනේ. ඉගෙන ගැනීම කටයුතු වල අපි අනිවාර්යෙන් නිරත වෙන්න ඕනේ. ඒක කරන ගමන් සංගීතය කරන්න. එතකොට අපි ඒ ඉගෙන ගන්න ඒවා ටික ඉවර වුණාට පස්සේ ඔගොල්ලෝ ඩිසයිඩ් කරන්න ඔගොල්ලන්ට මොනවද කරන්න ඕනේ කියන දේ. ඉතින් ඒ අතින් අපි මාරම ලකි, අම්මයි තාත්තයි මට අයියලා දෙන්නෙකුයි, නංගි ඉන්නවා උමාරියා, දෙවෙනි අයියා සුබන්ද්‍රියෝ, එයාත් වෙනම ලීග් එක ආටිස්ට් කෙනෙක්. එතකොට ලොකුම අයියා හර්තෝන යයි ඉන්නේ රට පිටරට ෆැමිලි එකත් එක්ක. ඒ සපෝට් එක හැමදාම ගෙදරින් හම්බුණා. ඒ කියන්නේ මම ප්‍රොෆෙෂනලි ගීත ගායනා කරන්න පටන් ගන්න මං අවුරුදු 10 ඉඳලා. එතකොට අවුරුදු 10 දී තමයි මගේ ෆස්ට් කැසට් පටේ මම රෙකෝඩ් කරන්නේ. ඒ කාලේ ඉතින් කැසට් තිබ්බේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඩෙරික් වික්‍රමනායක, ජනනාත් වරකගොඩ, ඒ කට්ටේ තමයි ඉස්සර ගොඩක් අපිව පුෂ් කරේ මේක කරන්න, සින්දු කියන්නේ සින්දු කියන්නේ කියලා. එතකොට විශේෂ මතක් කරන්න ඕනේ අරුණ සිරිවර්ධන. ඔහු තමයි කියන්නේ අපේ තියෙන ඒ ටැලන්ට් එක කියන්නේ කෝපරේට් වර්ල්ඩ් එකට, අපේ ලංකාවේ මීඩියා පැත්තේ හැම දෙනාටම පෙන්නුම් කරන්න අපිට චාන්සස් ලැබල දෙන්නේ. ඒ කියන්නේ රියැලිටි කොන්සර්ට්ස්, රියැලිටි ඉවෙන්ට්ස් වල එහෙම ගෙස්ට් අපියරන්සස් විදිහට එන්න මේ ඉස්කෝලේ යන කාලේ අපිට චාන්සස් හම්බ වෙනවා. ඉතින් එහෙම තමයි ඒ කරියර් එක අපේ හැදෙන්නේ. ඉතින් ඒ ෆැමිලි එකෙන් ආපු පුෂ් එක ඉතින් බ්ලෙසිං එකක්. ඒක අදටත් එහෙමමයි, එදත් එහෙමමයි. ඉතින් ඒ අතින් අපි ගොඩක් වාසනාවන්තයි. හේතුව අපි ආදරය කරන දේ, මගේ ඔක්සිජන් එක කියලා කියන්නේ, මියුසික් කියලා කියන්නේ, ඒ දෙයින් අපිට ජීවත් වෙලා සතුටින් ඒක කරන්න හම්බ වෙන එක මාර් බ්ලෙසිං එකක් විදිහට මම දකිනවා.
1: පළවෙනි කැසට් එක නම මොකද්ද?
2: ඒක නර්සරි රයිම්ස්.
1: සින්දු කීයක් තිබ්බද?
2: ඒකේ 21ක් තිබ්බා.
1: ඒකට මාර විතරයි සිං කරේ.
2: මමයි නංගි. නංගි චූටි. නංගිට අවුරුදු 6යි මට අවුරුදු 10යි. එතකොට
1: අවුරුදු කියන්නේ 4ක ගැප් එකක් දෙන්නගේ තියෙන්නේ. එතකොට මේ BNS ලව කොහොමද හම්බ වෙන්නේ?
2: BNS ලව හම්බ වෙන්නේ පාසල අවදීදී. මම ඉන්ටරැක් ක්ලබ් එකේ ගොඩක් ඇක්ටිව්. එතකොට ඉන්ටරැක් ක්ලබ් එකේ එක එක කම්පිටිෂන්ස්. ඒ කම්පිටිෂන්ස් වලදී සසකාව හාල් එකේ තියෙන ටැලන්ට් ෂෝ එකක්. ওই ටැලන්ට් ෂෝ එකෙත් මට මේගොල්ලම හම්බ වෙනවා. හම්බ වෙනවා කියන්නේ පාටිසිපේට් කරලා මමයි නංගි ඔරිජිනල් සින්දුවක් කියලා ඒක අපි දිනනවා. එතකොට ඊට කලින් මට BNS ව හම්බ වෙන්නේ අරුන්ධති ශ්‍රී රංගනාදන් මහත්මිය. අපේ යුදමේ තත්ත්වයක් තිබ්බා ලංකාවේ. එතකොට සීස් ෆයර් එකක් තිබ්බා. එතකොට අපි සාමයේ කියලා හාමනි කියලා කොන්සර්ට් එකක් ප්‍රොමෝට් කරන්න ලංකාව වටේ යනවා. එතකොට මේ අරුන්ධති ආන්ටිගේ පුතා තමයි ශ්‍රී ශ්‍යාම ලංගන. ඔහු තමයි කිරිකෝඩු, සිතක් නම් ඔය වගේ ගීත, චාන්දිනී පායලා වගේ ගීත කම්පෝස් කරන්නේ ඔහු. එතකොට මම ඔඩිෂන් එකක් ශ්‍රී මාව ඔඩිෂන් කරනවා. එයා කියනවා එයාට මේ අරාබි ගීතයක් ගායනා කරන්න තියෙනවා, මේක BNS ලට මට බලන්න ඕනේ වාගේ වාට එක කරන්න පුළුවන්ද කියලා, නැත්නම් ඩුබයි වලින් ආටිස්ට් කෙනෙක් ගෙන්න ගන්නවා. මම මේ ස්කූල් යුනිෆෝම් එක පිටින් ඔඩිෂන් එකට යන්නේ ඒගොල්ලන්ගේ ගෙදර. ඔඩිෂන් කරලා තමයි එයා කියනවා හරි ඔයා, මොකද මම කසීදා කියන එක ඉස්කෝලේ ඉගෙන ගන්නවා, ඒක මේ රිසයිටල්ස් රිසයිට් කරන විදිහ. පස්සේ ඔඩිෂන් කරලා පාස් කියලා යුනිෆෝම් එක පිටින් ආෆ්ටර්නූන් ඉස්කෝලෙන් පස්සේ මම යනවා BNS ස්ටුඩියෝ එක. කාලේ නාවල තිබ්බේ. වැව පාරද කොහෙද ගිහිල්ලා ඒ යුනිෆෝර්ම් එක පිටින් වොයිස් කරපු ශහීනා තමයි අද කට්ටියට ඒ ට්‍රැක් එකේ ඇහින්.
1: ඒ පොඩි කාලේ කියපු එක තමයි ඔය තාම අපි අහන්නේ. හරිම ලස්සනයි. දැන් පොඩි කැලක් කියන්න පුළුවන්ද?
2: මොකද ශහීනා
1: ශහීනා
2: කියමු. جودن انسان سودا بهن بالفرعن بدا اينا بلا دا ديمد دا كنا ميهير النون سودا

0: සුපිරි ලස්සනයි. වියනස ලත්තෙක් කරපු අවසාන වැඩේ මොකද්ද?
1: අවසාන වැඩේ කියන්නේ ප්‍රොජෙක්ට් එකද නැත්නම් අපි ඉවෙන්ට්ස් නවල නම්
0: අපි සින්දුව කියමුකෝ. අවසාන සින්දුව.
1: අවසාන සින්දුව. මට මතක නෑනි. ඔයා මගේ නම් ජීවිතේ මල් කරා, එතකොට ජාල් පානමින් කරා, හරිහරන් එක්ක, ආශා බෝස්ලේ මහත්මියත් එක්ක ඒ සින්දුවේ කොලැබරේෂන් එක, ඒ කියන්නේ මේ වෝකලි දායක වුණා. ඊට පස්සේ එහෙන් ගොඩක් ප්‍රොජෙක්ට්ස් ඉතින් අපි කරා. එහෙම අන්තිමට කියන්නේ එහෙම මතක නැහැ. මොකද කිය හැමදාම වෙනවනේ එහෙම.
0: දැන් මේ BNS ලත් එක්ක අලුත් වැඩක් එහෙම ප්ලෑන් කරලා නැද්ද?
1: අපේ මේ දවස්වල BNS ඔරිජිනල් කන්සෙප්ට් එකක් යනවා. ෆස්ට් ටයිම් හෙන කාලෙකින් අපි මේ කොළඹ කරා කන්සර්ට් එකක්. ඒකෙන් පස්සේ තව ඉවෙන්ට්ස් කීප් එක අපි කට්ටිම එකහු වෙලා ඒ BNS ඔරිජිනල්ස් එක කියන්නේ වාතිය සන්තුෂ්, මම, අශාන්ති රන්දීර් එක්ක අපි මෙල්බර්න් වලට යනවා මේ පාර ෆෙස්ටිවල් හෝල් එකේ පර්ෆෝම් කරන්න. ඉතින් ඒක ඉතින් සුවිශේෂ දෙයක්. ඒක හරි නොස්ටැල්ජික් ෆීලිං එකක්. මොකද ඉතින් ෆැමිලි එකත් එක්ක ඉතින් පර්ෆෝම් කරනා වගේ දෙයක්. අපි ඔක්කොටම අපේ තනි තනි සෝලෝ කරියර්ස් තියෙන ගමන් ඉතින් මේක මාර රිෆ්‍රෙෂින්. මොකද ෆැමිලි එකක් ඉතින් එක ස්ටේජ් එක නගිනවා වගේ වැඩක්. ඉතින් ඒක ගැන ඉතින් ගොඩක් එක්සයිටඩ්
0: මේ දවස්වල. රයිට් රයිට්. අපි එහෙනම්

0: හොඳ පතුරන්න කවතාවත් ඔබට වරදින එකක් නෑ.
1: තමන්ගේ මල්ලට එකතු කරගන්න ඕන යහපත් ගුණධර්ම විතරයි. ඒ ගුණධර්ම ඉස්සරහට අරගෙන යන්න. අපි එකතු කරන්නේ හොඳ දේවල් නම් පෙන්වන්නේ අපේ මල්ලට හම්බ වෙන්නේ හොඳ දේවල්ම තමයි.
0: සසරම කැටි කරගන්න ධර්මයේම හැසිරෙන්න.
1: ධර්මයේ ශ්‍රවණය කරන්න ඔබට ප්‍රියතාවයක් නැත්නම්, දහම ඇසුරු කරන්න ඔබට ප්‍රියතාවයක් නැත්නම්, ඔබ සසර අතරමං වෙනවාමයි.
0: සසර ගමනෙන් නැතර වෙන්න හෙට උදැස්සන 7ට සිය තහන්නා.
2: සියත බණවඩුව.
0: මෙවර දේශකයානෝ රාජකීය පඬිතු ශාස්ත්‍රපති පූජ්‍යපාද කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
3: ඔය ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් රාජධානිය ඉතාලිය

0: ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
1: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
2: රත්තරනින් බැබලෙන්න කුලිය නැතුව චේන් ගන්න. ස්වර්ණමහල් ජුවලර්ස්, හෙට්ටිවේදී කෑකල්ල සහ මාතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 11, 12 සහ 13 යන දිනයන්දී නවතත් රන්මිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබත් පැමිණෙන්න. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
3: සෙලාන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
2: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනු හිතවත්
4: ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ?
5: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැනිකෙන්.
6: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වනදා සිට දිවයින පුරා සිනමා හල්වලදී 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
7: අපි ආණ්ඩුව වසර 2යි රටට සුබයි.
8: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන

0: ආරාමදායි ඩියුරම් පිටිවල ගුණේ පෙරි මිලාන් පාස්තා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා සෞඛ්‍යනික
1: ස්ටාර්ස් මිලාන් පාස්තා
2: අසිට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින් පහසු ලීසින් වාරික කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි හෙල්මට් එකකුත් නොමිලේ අසිට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න අමතන 011 4700 අපි දැන් කියන්න යන්නේ සැන්ඩි රොසෙලා.
3: හොයිස් රොසෙලා.
2: රොසෙලා කියන්නේ බල්ලෙක්.
3: බු බු බු බල්ලෙක්.
2: මද? ඔයා මොතයිද?
3: නෑ නෑ මං කියන්නේ බව් බව් බල්ලෙක් කියලා බු බු
2: නෝ.
3: නෑ මං කී අවුලක් නෑ නේ මකරෝ මට එහෙම. වචන කියන්නේ බලන්න.
2: කටේ අවුලක් නෑ ඔළුවේ අවුලක්. අතර දිගේ අන්තක් ගියා ගන්න. බුල ඒක ප්‍රශ්නයක් නෑ. කියන්න ඕන වචන හිතන තැන සමයි අපිට තියෙන්නේ.
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
5: අනුග්‍රහය
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
7: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
8: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
9: මාව දැකලා හැංගුණානේ
10: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ
8: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දුම්බිල්ලෙන් පිරි නගරයක්
11: මට එහෙම ඕන යකි මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නැහැ නේ
8: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දුම්විලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
12: සියත ටීවී තුලින්
13: 98.2 98.4

0: දෙවයින පුරා
1: උදේ 11යි දැන් වෙලාව.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: ये था टॉप स्टोरी।
1: බොරතෙල් මිලේ සුළු අඩුවීමක්. හෝමෝ සමුද්‍ර සන්ධිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉරාන බලධාරීන් පිරිසක් ඕමානයේ බලාපිටත් යාමට තීරණය කර තිබෙනවා. ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ ලෝකයේ පුරා පැන නැගී ඇති බලශක්ති අර්බුදය හමු ඉරාන රජය විසින් මෙම පියවර ගත් බවයි. ගල්ෆ් කලාපීය රටවල් කිහිපයක නියුචිතින්ද මෙම තීරණාත්මක සාකච්ඡාව සඳහා එක්වනු ඇති. ඉරාන මෙම තීරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලද තරමක් අඩු වී තිබෙනවා. ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් දර්ශකයේ බොරතෙල් බැරලයක බිල අද සටහන් වී ඇත්තේ $104ක් ලෙසයි. ඊයේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක බිල $108ක් දක්වා ඉහළ ගියා. ඊ ඇමරිකානු $103ක් ලෙස වාර්තා වූ WTI බොරතෙල් බැරලයක බිල අද $100ක් දක්වා අඩු වී තිබෙනවා. පසුගිය සතියේදී ලෝක වෙළඳපොලේ බොරතෙල් බිල ගණන් අඛණ්ඩව ඉහළ ගියේ ඉරානය සහ ඇමරිකාව අතර යුදමය නොසන්සුන්තාවයේ උත්සන්න වීමත් සමගයි. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: අනුග්‍රහය
2: සෑම මොහොතක්ම රසවත් කර

0: Seattle Wissai Wissa. Seattle 2020.
1: රයිට් අපි අලුත් පැයකට ඇවිල්ලා ඉන්නේ. මේ නංගි ගැන මොකද හිතෙන්නේ?
2: ගොඩක් ආඩම්බරේ ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. මං හිතන්නේ ෆීමේල් ආටිස් කෙනෙක් විදිහට ලංකාවේ කම්ප්ලිෂ් කරන්න තියෙන ඔක්කොම වගේ කම්ප්ලිෂ් කරලා තියෙන ආටිස් කෙනෙක්. මගේ නංගි හින්ද කියනවා නෙමෙයි, එයා තරම් පර්ෆෝමර් කෙනෙක් මම ෆීමේල් ආටිස් කෙනෙක් ලංකාවේ දැකලා නැහැ. ඉතින් ගොඩක් ආඩම්බරයි, ගොඩක් ආදරෙයි, සහ ඉදිරට එන්න තියෙන ප්‍රොජෙක්ට් ගොඩක් තියෙනවා නංගිගේ. එයා අනිත් එක ගොඩක් හිතන්නේ මයින්ඩ්සෙට් එක යගේ තියෙන ගොඩක් ඉන්ටර්නැෂනල් ලෙවල් එක. ඉතින් ඒ වගේ දේවල් කරන්න මං හිතන්නේ ෆීමේල් ආටිස් කෙනෙක්ට පුළුවන් නංගිට විතරයි. ඉතින් ඔව්, වෙරි වෙරි ප්‍රවුඩ් ඔෆ් හර්.
1: දැන් උමාරියා තනි කොන්සර්ට් එකක් කරා.
2: අනිවාර්යෙන්.
1: උමාරගේ කොන්සර්ට් එකක්.
2: ඒ ඉඳ දන්නේ නෑනේ. අපි බලමු.
1: බලමුනේ.
2: බලමු.
1: බලාගෙන ඉමු. එතකොට දැන් අපි කියමු වාතිය අයියා ගැන. වෙන වෙනම ඇහුවොත් ඔයාට මොන වගේ චිත්‍රයක්ද තියෙන්නේ?
2: වාතිය කියලා කියන්නේ ඕන දෙකට ඕන වෙලාවක ඉන්න අනිවාර්යෙන් ඉන්ඩස්ට්‍රියක පිළිබඳව හොඳ දැනුමක් තියෙන අයිය කෙනෙක්. අයිය කියලා තමයි කියන්නේ. ඉතින් අපි ෆැමිලි කියලා කතා කරන්නේ.
1: ඔව්. එතකොට සන්තෝෂ්.
2: සන්තෝෂ් වාතිර වඩා ටිකක් වෙනස්. එයා මෝ ලේඩ් බැක්. එයා පිටිපස්සේ ඉඳගෙන ඔබ්සර්ව් කරන චරිතයක්. ඔබ්සර්ව් කරලා තමයි එයා ඩිසිෂන්ස් ගන්නෙ. ඒ කියන්නේ අගේන් ෆැමිලි. අපේ ඉතින් ඒ දැන් අපේ මේ ටුව එක යන එක මාර එක්සයිටිං. ඉතින් අපි කට්ටිම එක් අහු වෙලා, ඉතින් අපේ පරණ කාලේ මතක් වෙනකොට මේ අපි මේ ඊයේ පෙරේද ෂූට් එකකටත් හම්බුණා, ප්‍රොමෝෂනල් කැම්පේන් එකකට. ඉතින් ෆන් ඉතින් අපේ මහිත අපි කාලෙත් එක්ක අපි ඔක්කොමල්ලා තනි තනිවම ඉන්ඩිවිජුවලි ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ඒත් අර කට්ටිය එක වුණාම එමමයි
1: එමමයි පරණ ඉතිහාසය මතක් වෙනවා.
2: අනිවාර්යෙන්.
1: දැන් ඉස්සර සින්දු තාමත් ඇහෙනවනේ.
2: ඔව්,
1: තාමත් මතකයි. වචන පිටින් අපිට මතකයි. හැබැයි මට පෞද්ගලිකව හිතන දෙයක්, සමහර මේ අලුතෙන් ගෙන සින්දු වල අපිට එහෙම ලොකුවට වචන මතක හිටින්නේ. හැබැයි ලස්සනයි. ඉතින් අහනවා, ඒක නිකන් උමාර හිතන විදිහට මොකද්ද හේතුව වෙන්නේ නැත්තේ?
2: මං හිතන්නේ මේ ඩිජිටල් කරණයත් එක්ක වෙච්ච දෙයක්, සහ මේ අපේ අලුත් ජෙන්සියේ සින්දු හෝල්සේල් එනවා. ඒ කාලේ අපිට ආටිස්ට්ලා අතර හොඳ මියුසිකල් කොම්පිටිෂන් එකක් තිබ්බා. ඒ කියන්නේ ගහගන්න මරාගන්න ඇටිටියුඩ් එක ගැන නෙමෙයි මම කියන්නේ. ඒ කියන්නේ සංගීතමය පැත්තෙන් තියෙන ඒ පොහොසත්කම. මම මේකට වඩා හොඳ සින්දුවක් කරනවා, අපි මේකට වඩා වෙනස් දෙයක් කරන්න ඕනේ කියන එක තාම වෙනවා. නමුත් ඒක හරි ඕගැනික්. කට්ටිය එක්කහ වුණා, හොඳම ඉන්ස්ට්‍රුමෙන්ටලිස්ලා වුණා. දැන් තාක්ෂණය තියෙන එක නියමයි, ඒක පට්ට. ඒක අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. හැබැයි ඒ බැට්නික අරගෙන ඉස්සරහට යන එකේ තියෙන ප්‍රශ්නයක් තමයි දැන් තියෙන්නේ. අපි දැන් බලන්නේ ෆේමස් වෙන්නනේ ගොඩක් කට්ටිය. ඒක හරිම කෙටි කාලිනේ. ඒක අපිට ගොඩක් සින්දු මතක හිටින්නේ නැත්තේ. ඒ කාලේ ගීත ගත්තාම, සින්දු වල අර්ථවල් ගත්තාම, ඒ සින්දු වලට දීලා තියෙන ඒ රිච්නස් එක, ඒ පොහොසත් වෙන්න දීලා තියෙන ඉන්ස්ට්‍රුමෙන්ටල්ස් භාවිතා කරලා තියෙන විදිහේ ඉඳලා හැම ඩීටේල් එකක්ම කියන්නේ බේබි ස්ටෙප්ස් ඉඳලා පටන් ගත්ත දෙයක්. ඉතින් ඒක පිටිපස්සේ ආදරය ජෙනුවින්ලි වැක්කිරුණා. ආදරය කියන දේ එකනේ බබෙක් හදනවා වගේ. ඒක ඒක ඒ කාලේ තිබ්බා. දැන් ඒක තියෙන්නේ නැහැ කියන එක නෙමෙයි මම කියන්නේ. දැන් ගොඩක් ෂෝට් කට්ස් තියෙනවා. එතකොට අර ඒ කාලේ අපි දාපු එෆර්ට් එකේ, ඒ දාපු එනර්ජි එකේ රිසල්ට් එකක් විදිහට තමයි මිනිසුන්ට ඒක ඇහුණා. ඒ එක්ස්පීරියන්ස් එක දැනුණා. ඒ එක්ස්පීරියන්ස් එක තේරුණා. වචනෙන් වචනේ ගුලන් ඒ එක්ස්පීරියන්ස් එක, ඒ කටහඬින්ද, ඉන්ස්ට්‍රුමන්ට් පැත්තෙන්ද, ඒ වීඩියෝ එක පැත්තෙන්ද, ඒ ඉමෝෂනල් රෝලර් කෝස්ටර් එක කට්ටිය ගියා. අද අපේ තියෙනවා කියලා කියන්නේ තප්පර 30ක ස්ක්‍රෝලිං එකක් තමයි ඒක පදම් වෙලා තින්නේ.
1: TikTok එකට තමයි ගොඩක්
2: වෙලා තින්නේ. ඒක දැන් ඒකට unfortunately ගොඩක් කට්ටිය පදම් වෙලා තින්නේ. ඒ කියන්නේ අපි රෑට උනත් නිින්ද ගියාම තප්පර දෙකක්වත් බලන්නේ නැහෙනේ, වීඩියෝ එකක් ස්ක්‍රෝල් කරනවා. ඇඟිල්ලෙන් thumb එකෙන් අපි ඒක ස්ක්‍රෝල් කරනවා. ඉතින් ඒ වගේ කාලෙක අපිට ඒක අහන් ඉන්න තියෙන patience මදි. සින්දුවක තියෙන මම මේ ඊයේත් වර්ක්ෂොප් එකක් කරා, විශේෂ වර්ක්ෂොප් එකක් මම කරා. ඒ වර්ක්ෂොප් එකෙත් මම කතා කරේ අපි සින්දුවක් පිළිබඳව වැඩි දැන් රිසර්ච් කරන්නේ නැහැ. අතලොස්සක් පමණයි අපි සින්දුවක් පිළිබඳව රිසර්ච් එකක් කරන්නේ. ඇයි මේ වගේ සින්දුවක් හැදුවේ? ඒ කාලේ එහෙම නෙමෙයි. ඒ සින්දුවේ ඉන්ස්ට්‍රුමන්ට් එක ගහපු පුද්ගලයා හිටන් අපි හොයලා බලනවා. මේක මේ ඇන්තනි සුරේන්ද්‍ර නම් සුරේන්ද්‍ර අයියා මේකේ මේ කෑල්ල ගහලා තිනවා, නැත්නම් විරේෂ් කුරේ මේ කෑල්ල ගහලා තිනවා, නැත්නම් ශමිල මේකේ මෙහෙම ඩ්‍රම්ස් ගහලා තිනවා නියමයි කියලා අපි රිසර්ච් කරනවා. අද කාලේ ඉට්ස් වෙරි ඔටෝමේටඩ්. එතකොට ඒක හරි ටෙම්පරරි. ඒ ඉමේජ් එක හදාගෙන දැන් අපි අපේ ඊරයක අපි ගොඩක් ඉමේජ් එක ගැන කතා කරේ. අපි පීක් එකට ගිහිල්ලා එතනින් එහාට සස්ටේන් වෙන්නේ කොහොමද? ඒ දිගු කාලීනව රැඳී පවතින්නේ කොහොමද කියන එක තමයි අපි හිතුවේ. දැන් තියෙන හිට් උනා එච්චරයි.
1: පවතින එකක් ගැන හිතන්නේ නැහැ.
2: පැවැත්ම ගැන ගොඩක් කට්ටිය හිතන්නේ. ඉතින් එතනදී ප්‍රොඩක්ෂන් පැත්තන මරු ගොඩක් කට්ටිය මාරා ටැලන්ටඩ්. ඒක මම මේ පහලට දාලා කතා කරන එකක් ගැන නෙමෙයි මම මේ කියන්නේ. ඒ අපේ දැන් අහන බලන සිස්ටම් එක දැන් කාලෙත් එක්ක ඉතින් ගොඩක් වෙනස් වෙලා තියෙනවා.
1: දැන් අක්කලා ආපු කාලෙත් එක්ක බැලුවාම නිකන් හිතනවාද ඒ කාලේ අපි ආපු එක ගැන එන ලකි කියලා?
2: මොකද අපි එන්නේ කැසට් ෆ්ලොපි ඩිස්ක්ස් එන කාලේ. ෆ්ලොපි ඩිස්ක් එක තියෙන්නේ 3MB විතරයි ඒ කාලේ. එතකොට කම්පියුටර්ක එන කාලේ අපි එන්නේ. එතකොට අපි ඒ ප්‍රී කාලේ, ඒ එක වුණ කාලේ සහ පෝස්ට් කාලේ. එතකොට දැනුම පැත්තෙන් ගත්තාම මං මේ ලොකු කමකට කියනවා නෙමෙයි, ආටිස්ට්ලා වශයෙන් ඒ අපේ ඊරැකේ කට්ටිය ඒ කට්ට කෑවා. ඒ කට්ට හින්දා හොඳට කට් ඇන් පොලිෂ් වෙලා
1: තියෙනවා.
2: ඒ වෙනස තියෙනවා. දැන් ඉතින් අද කාලේ මං ඊ වර්ක්ෂොප් එකෙත් කිව්වේ මනුස්සෙක්ට ෆෝන් එක නැතුව ලිරික්ස් බලන්න නැතුව සින්දුවක් කියන්න බෑ. ඒ කාලේ අපි හැම සින්දුවක්ම
1: මතක තිය
2: කටපාඩම් කරා. ඒ කටපාඩම් කරපු ටික අපිට තාම ඒක තියෙනවා. ඒ කටපාඩම් කරපු හින්දා තමයි අපිට යම් කිසි තැනකට ගිහිල්ලා self confidence එක හදාගෙන confidence එකත් ඇතුව අපිට ගීතයක් ගායනා කරන්න පුළුවන්.
1: අනිවාර්යෙන් අපි එහෙනම් තව

0: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
1: අම්ම සල්ලි දාන්නද?
0: ඔව් සල්ලි දාන්න.
1: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
0: දැන් හොඳනම් ඉන්නෙත් හොඳ අය.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB - stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සාමාජික ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
2: DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
3: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10,05,50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
4: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
5: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසි එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.112 200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
6: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0.112 200 NIBM The City University. The place to be.
7: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
8: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
11: Hi, I'm Shania. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. Thailand. Visa documents ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
12: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7192 2 7 7 7
13: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
14: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
15: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
16: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම.
17: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
18: දැන්ම දරුවගේ 9යි 10යි වසරයි 0.714 151 151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
19: සියත පොකට් මනි අනුග්‍රහය.
0: දැන් හොඳනම් ඉන්නෙත් හොඳ අය.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB - stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සාමාජිකයකි.
20: 98.2 98.4 සියත

0: Die Whistle. See the 2020.
1: Right, then ilangata karanna thiyena weda monawada thawa
2: Umara mama charithayak washin mama back seat ekak chuttak gatta mage students la wenuen eyalawa train karanna eyalawa guide karanna මම අවුරුදු 10ක් දැන් මගේ අකඩමි එක බලලා මම ගොඩක් ફોකස් කරා. මගේ කටහඬ පුහුණු කිරීමේ පාසලක් තියෙනවා නේ මාර මියුසික් අකඩමි කියලා. ඉතින් ඒ වැඩ කටයුතු වලට මම ගොඩක් නිරත වුණා. අපි කියමු 2026යි 27යි කියලා කියන්නේ මම හිතන්නේ මාර සිංහවංශට ගොඩක් සුවිශේෂී කාලයක් කියලා කියන්න පුළුවන්. මං වෙනුවෙන් කතා කරපු මං වෙනුවෙන් ඉදිරිපත් වුණු මට ආදරය කරපු තාම කරන කරන්න ඉන්න අයට කියන්න තියෙන්නේ ලස්සන වැඩ කිහිපයක් ඉදිරියට එන්න තියෙනවා. මං හිතන්නේ ශ්‍රී ලංකාවේ ෆීමේල් ආටිස් කෙනෙක් මෙහෙම කිව්වොත් වියදම් මුදලින් වැඩිම ගාණක් වියදම් කරලා වෙනස්ම ආකාරයේ ප්‍රොජෙක්ට් එකක් කරපු ආටිස් කෙනෙක් විදිහට කියන්න පුළුවන්. ඒක ළඟදිම කට්ටියට අහන්න බලන්න සලස්වනවා. වෙනස්ම ප්‍රොජෙක්ට් එකක්. මේකේ මං විතරක් නෙමෙයි ඉන්නේ, ආටිස්ලා ගොඩ දෙනෙක් ඉන්නවා. ගොඩක් හાર્ට් ඇන්ඩ් සෝල්. කිසිම ලෝභකමක් නැතුව සංගීතයට තියෙන ආදරය දුන්න කට්ටියත් එක්ක කරපු ප්‍රොජෙක්ට් එකක්. මම හිතන ලංකාව කළ තියෙන දෙවැන්තම ප්‍රොජෙක්ට් එකක්. ඒක ගැන ආඩම්බරයි කියන්න. ඊට අමතරව ඒක එනවා ළඟදීම. ඊට අමතරව තව ලොකු ප්‍රොජෙක්ට්ස් තුනක් තියෙනවා.
1: හරි.
2: ඒ ප්‍රොජෙක්ට්ස් තුනට අමතරව තව ප්‍රොජෙක්ට්ස් කීපයක්ම තියෙනවා ලයින් අප් කරලා.
1: ගොඩක් තියෙනවා.
2: ඔව්. මම එක මේ අර හැම ඉන්ටර්විව් එකකම වගේ අහනවා මොකද්ද මේ දවස්වල වෙන්නේ කියලා. ඉතින් බිසි. බිසි වුණාට ඒ බිසි වීමේ ප්‍රතිඵලයක් වශයෙන් අපේ කට්ටියට ඒක ඉදිරියේදී අහන්න බලන්න පුළුවන් වෙයි.
1: රයිට්. දැන් ක්ලාස් කරන්න පටන් ගත්ත කොයි කාලෙද?
2: මම ක්ලාස් පටන් ගන්න 2006. ඊට පස්සේ 2017 තමයි මම ප්‍රොෆෙෂනල් කියන්නේ අප්‍රූවල් අරගෙන ලස්සන ව්‍යාපාරයක් විදිහට මම මගේ අකඩමික කරන්නේ. ලංකාවේ තියෙන එකම වොකේෂනල් ට්‍රේනින් එකේ අප්‍රූවල් එක තියෙන එකම කටහඬ පුහුණු කිරීමේ පාසල තමයි මට තියෙන්නේ. ඒ කියන්නේ රෙජිස්ටර් කරලා තියෙන මගේ සිලබස් එක. ඉතින් ඒ සිලබස් එක යටතේ තමයි ගොඩක් කට්ටිය ඉගෙන ගන්නෙ. මං යටතේ මගේ ඉන්නවා සීනියර් ලෙක්චරර්ස්ලා. ඒ වැඩේ ලස්සනට වෙනවා. හැම අවුරුද්දෙම දෙසැම්බර් මාසේ අපි 200ක් අතර ස්ටූඩන්ට්ස්ලා ග්‍රැජුවේට් වෙනවා. ඔවුන්ට ඒ සහතිකය හම්බ වෙනවා. ඉතින් ඒක ලෙජිට් ලොකු වැඩක්. ඉතින් ඒක අපිට හදාගන්න හෙන කාලයක් ගියා, ලොකු කාලයක් ගියා, ලොකු වෑයමක් ගියා, මහන්සියක් ගියා. නමුත් ඒ මහන්සිය ප්‍රතිඵල දැන් අපිට තේරෙනවා, අපිට පේනවා අපේ මේ වේදිකාවල් වල අද ඉන්න හොඳ සොලිඩ් ආටිස්ට්ලා ගත්තනම් මගේ ස්ටූඩන්ට්ස්ලා කියලා කියන්න පුළුවන්. ඒගොල්ලෝ බෑන්ඩ්ස් වලත් පර්ෆෝම් කරනවා, ප්ලේ කරනවා. එතකොට කම්පිටිෂන්ස් වලදී ගොඩක් කට්ටිය හම්බ වෙනවා. ඉතින් ගොඩක් ආඩම්බරයි, ගොඩක් සතුටුයි.
1: දැන් උගන්නන නිසා දරුවෝ දිහා බලුවාම මොකද හිතෙන්නේ ඉස්සරහට අනාගතේ මේ මියුසික් ෆීල්ඩ් එක?
2: ඒක තමයි මගේ ගෝල් එක. අර අපි කලින් කතා කරේ මියුසික් අපිට මතක හිටින සංගීත මේ පීසස් තිබ්බා. දැන් ඒ ඇයි අපිට මතක හිටින් නැති කියලා? දැන් මම විතරක් නෙමෙයි, අපේ මේ ඉන්න සර්කල් එක, අපේ මේ යාළුවන් සෙට් එක, අපේ ගෝල් එක තමයි අපේ ලංකාවට ලංකාව හරි විදිහට නියෝජනය කරන්න පුළුවන් පොළවට පය ගහලා ජීවත් වෙන ආර්ට් මේ කියන සබ්ජෙක්ට් එකට හදවතින්ම ආදරය කරන සල්ලි පිටිපස්සේ විතරක් යන්නේ නැති ආර්ටිස්ලා ස්ටූඩන්ට්ස්ලා එළියට දාන්න. ඒක තමයි අපේ ගෝල් එක. ඉතින් ඒ වැඩ කටයුතු කරගෙන යන ගමන් ඉන්නේ. ඉතින් දැන් දැනට ඉන්නවා කිහිප දෙනෙක්ම, කියන්නේ අපිට ආඩම්බර වෙන්න පුළුවන් ආර්ටිස්ලා පොඩ දෙනෙක් ඉන්නවා. ඒක තමයි ඉතින් ගෝල් එක. අපි මං හිතන්නේ අපෙන් පස්සේ කවුරු හරි මේක බැටනේ කරගෙන යන්න ඕනේ ඉදිරියට. අපිටත් වඩා ඉහලින් ඒගොල්ලෝ දිලිසෙන්න ඕනේ කියන තැන තමයි මම ඉන්නේ.
1: රයිට්. අපි තව බ්‍රේක් එකක් අරන් යමු.

0: සයින්ස් වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at SLIT. අධමයිදුම් කරන්න පිවිසෙන්න www.slit.lk. SLIT and HEMAS අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
1: Brand new උනත් registered උනත් free will එකක් ගන්නව නම් Asset Line Finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. Free will පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. Asset Line Finance 0114700 යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
4: අහසින් වැටෙන එක.
3: ඔව් කියනකෝ අහසින්.
4: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
3: කියනකෝ.
4: අර අහසින් වැටෙන එක දිහා බින්දක් කරා.
3: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්සගන්න එපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
5: රටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය.
6: පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනී. Hutch හැම දෙයකටම ඔප්ෂන් නැත්තේ.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් රුපියල් මිලියන 45 සිට ඉහළට. අදම කතා කරන්න 0710-777-333.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමික්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමික්ස් නම් ඉස්තරම්.
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
17: සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවී. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
18: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
19: ඕනම කැමක් temperature කරගන්න නියම බත්තල්වත්ත බත.
1: real මට experience එකකට ඇල්වත්ත බත.
5: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
4: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
8: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC ලෝන් එක ගත්තේ
14: LOLC Finance. හරියන්න හරිම තැන.
10: වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
3: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන Bajaj Chetak Electric Scooter දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
9: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0115445000.
19: දැන් Vietjet කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
7: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
13: Let's Vietjet.
0: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place E GWM Experience Center within.
6: Nidas Pansika, Adumo Masika Parikekata, Audio System Mega Karaganna.
18: Avance Second Phone Deyak, Adage Vanna Ganna.
17: Avance Ticket Tika Pay.
16: Vishwasi Arakshava Saha Ehelama Pratilabha Samagin, Commercial Banquet Sthavara Tanpatu Sandaha, Siyata 11 දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
11: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779-67-67-67 මිස් කෝල් එකක් දෙන්න.
15: ස්ටාර්ස් මිලාන් පැරෂදායි යුරෝපිටවල ගුණේ පිරි මිලාන් පැස්ටා ඔබේ පවුලේ ආහාර වේලට කරගෙන ඔබ
20: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
21: කල්පනා බාවෙලා පායලා
22: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා
23: අපි ආයේ හමු නොවෙන
22: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ මම කිව්වේ සින්දු ගැන එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
24: සින්දු සියත අනුග්‍රහය
25: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ අංචාතාරේ
26: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
27: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න
28: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ෂෝලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමගින් සුපිරිසුතු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමාව සහතික කරයි ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟමදී සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න

0: Dry Whistle. See you at the 2020.
1: රයිට් අපි වැඩේ අවසන් කරන්න හදන්නේ. හැබැයි ඊට කලින් පොඩි ඉල්ලීමක් තියෙනවා. මාරගේ ලස්සන සින්දක් තමයි මලකුත් තිබුණා. ඒකට හරිම ආසයි මම. චූටි කැල්ලක් ලයිව් කියන්න.
2: හරි කියමු.
1: මලකුත් තිබුණා.

0: ගුළුබින්ද පෙමරසයි රසයි රහසින් හන්දා.
1: නියමයි, හරිම ලස්සනයි. මේ කවුරු හරි සින්දුවක් කරමු කිව්වට පස්සේ බෑ කියපු අවස්ථා තියෙනවද?
2: බෑ කියලා නෑ, නමුත් ඒක කරන්න කල් ඉල්ලලා තියෙනවා. මොකද ප්‍රොජෙක්ට්ස් ඒ එන විදිහ අනුව බෑ කියලා නෑ ප්‍රොජෙක්ට්ස් වලට. මොකද එනිතිං ෆෝ මියුසික්.
1: මේ මියුසික් ෆීල්ඩ් එකේ ඉන්නකොට නිකන් කවදා හරි දවසක හිතලා තියෙනවද දැන් නම් බෑ මට ඇති එහෙම අවස්ථා ඇවිල්ලා තියෙනවා?
2: ඔව් ඇවිල්ලා තියෙනවා. ඒක අදටත් ඒක තියෙනවා. දැන් ඇති, දැන් මහන්සි. මොකද ඒක මොකක්වත් හින්දා නෙමෙයි, ඒක අපේ තියෙන කාර්ය බහුලත්වයත් එක්ක, අපේ ඒ මේ ආර්ට්ස් වලට දෙන කමිට්මන්ට් එකත් එක්ක, ඒක අපේ ප්‍රේක්ෂකයන් ප්‍රේක්ෂිකාවන් එක වැරදි විදිහට බාර ගන්න අවස්ථාවල් වලදී, හිත රිදීම් වෙන අවස්ථාවල් වලදී අනිවාර්යෙන් එහෙම කියවෙලා තියෙනවා. නමුත් ඒ කියන්නේ මම දැන් මගේ ජීවිතේ ඉන්නේ, මම ලංකාවට, රටට, මගේ ෆැමිලි එකට, මගේ මියුසික් එකට මට ඒ තියෙන ආදරයට දෙන්න තියෙන හැම අවුන්ස් එකක්ම මම දීලා තියෙන්නේ. දැනුම පැත්තෙන් ගත්තත් මම මගේ ස්ටූඩන්ට්ස්ලට කිසිම ලෝභකමක් නැතුව අපි කියන ට්‍රික්ස් ඔෆ් ද ට්‍රේඩ් කියලා ඒ හැම දෙයක්ම මම උගන්වලා තියෙන්නේ, පෙන්නුම් කරලා තියෙන්නේ. ඕන එක්කෙනෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් ඇහුවොත් ලෝභකමක් නැතුව එක ගැන උගන්වනවා, පෙන්නනවා, ගයිඩ් කරනවා. ඉතින් මට කියන්න තියෙන්නේ මට සතුටින් මේ ලෝකේ දාලා යන්න පුළුවන් තැනක තමයි මං
1: ඉන්නේ. අර පසුතැවීම මෙනවා අනේ බෑ කියලා, හැබැයි ආයේ නැගිටිනවානේ. කවුද වැඩිපුරම ළඟින් ඉන්නේ?
2: ෆැමිලි එක තමයි. ෆැමිලි එක සහ මාත් එක්ක ළඟින් ඇසුරු කරන මේ ඇඟිලි ගානට ඉන්න පිරිසක් ඔවුන් පමණයි. මම වැඩි එළියට යන්නේ නැහැ. මම මගේ වැඩේ කරලා පාඩු ඉන්න ආස පුද්ගලෙක්. මං ඒ කියන්නේ මගේ ඒ සංගීතමය ජීවිතේ මට පොසිටිව් කියන්නේ සපෝට් සිස්ටම් එකක් නැත්තම් මං ඒගොල්ලන්ව ආශ්‍රය කරන්නේ නැහැ. කොච්චර ප්‍රශ්න තිබ්බත්, ඔක්කොටම ප්‍රශ්න තිබ්බා තියෙනවා. නමුත් ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ තියෙන ප්‍රශ්නේ ඔයා මගේ පිටින් දාලා මාව ඒක මාව මේව කරන්න හදනවා නම් මං ඒක කෙලින්ම කපලා දානවා. මොකද මං ඉන්නේ ඒ වගේ තැනක. මට ඕනේ මම ඉන්නේ මගේ ජීවිතේ සෙල්ෆ් ලව් කියන තැන. මම තමන් මම කියන්නේ මම හැම වෙලේම දෙන්න දෙන්න දෙන්න දෙන්න, ඒ කියන්නේ නොලෙජ් එක දෙන්න මියුසික් පැත්තෙන් වුණත්, යාළුවෙක් වශයෙන්, අම්ම කෙනෙක් වශයෙන්, ඔය හැම දෙයක්ම මම ලෝභ නැතුව දෙන්න කැමති පුද්ගලෙක්. නමුත් යම් කිසි තැනකදී මට මාව අතරමං වුණා. ගීතයක් තියෙනවා අතරමං කියලා ගීතයක්. එතකොට මාව එතනදී මාව තලන්න හැදුව කට්ටිය, මාව කඩන්න හැදුව කට්ටිය, මාගේ ස්පිරිට් එක විනාශ කරන්න හැදුව කට්ටිය විනාශ වුණා යම් කිසි දුරකට. හිතරිදී මෙහෙම තියෙනවා. නමුත් ඒ හැම දෙයක්ම උනේ මං මට තියෙන ආදරය ගැන ඒක සැලකිල්ලකට ගත්ත නැති හින්දා. ඉතින් දැන් මං කරන්නේ මං මාව බලා ගන්න එක.
1: මුලින්ම තමන්ට ආදරේ
2: කරන එක. මං ඉස්සෙල්ලාම හිතුව එක හරි ආත්මార్థකාමී දෙයක් කියලා. නමුත් නැහැ. මොකද මම සතුටින් ඉන්න තරමට මගේ දෙමව්පියෝ, මගේ සහෝදර සහෝදරියන්, එතකොට මගේ යහළු යහළුවන්, ඒ සියලු දෙනාම මගේ තියෙන ඒ ඕරා එකත් එක තමයි පදම් වෙන්නේ. පොසිටිව් එනර්ජි එක හොඳයි. ඉතින් ඒක තමයි මම මේ දවස්වල කරගෙන යන්නේ. හිතරිදීම ඉතින් අනිවාර්යෙන් තියෙනවා. හැබැයි දුකයි කියන්න අද කල් මම ඉන්දියාවේ අපි මොකක් හරි පෝස්ට් එකක් මොන හරි දැක්කහම ඒකේ කමෙන්ට් කරලා තියෙන විදිය දැක්කම ගන්න දෙයක් නැහැ. නමුත් හරිම දුකයි කියන්න මේ මාස කිහිපයක් ඇතුළත අපේ ලංකාවේ මිනිස්සුත් ඒ ගණයට වැටිලා තියෙනවා. ඊට වඩා හපං. ඒ කියන්නේ අවුරුදු 5ක අවුරුදු 6ක ළමෙක්ට කුණු හරපෙන් බනින්න පුළුවන් තැනක තමයි අපේ මේ ওই සොසයිටි එක හැදිලා තියෙන්නේ. ඒක හරිම දුකයි. මට ඒක හිතා ගන්න මං ජීවිතේට හිතුව නැහැ අපේ මිනිස්සු ඒ වගේ මට්ටමකට බහි කියලා. දැන් මේ ඉන්ටර්වියු එකත් අහලා ඕන කුණු හරපෙන් බැනලා මිනිස්සු දායි. මේකෙන් ඒගොල්ලන් යම්කිසි තෘප්තියක් ලබනවා ඇති. හැබැයි ඒ තෘප්තිය හරි දුකයි. මොකද ඔවුන්ට ඒ ආදරය කියන දේ යම් කිසි තැනකදි හම්බ වෙලාන මවසේන හස වෙන්න පුළුවන් පියසේන හස වෙන්න පුළුවන් ආදරවන්තයෙක්ගෙන් ආදරවන්තියක්ගෙන් ඒගුලන්ගේ යහළු ඉහිලයන්ගෙන් සොසයිටයකින් ඒ ආදරය කියන දේ හම්බ වෙච්ච නැති පිරිසක් හරිම දුකයි හරිම කැත්තයි කිස් තැනක් තියෙන මිනිස්සු. නමුත් මං ඔවුන්ට වෛරය කරන්නේ කියන්න තියෙන බණින තරමට ඉතින් ඒ වැරදි කට්ටියව මේගොල්ලන් ඉදිරියට යවනවා. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි එකක් වශයෙන් මියුසික් පැත්තෙන් ආටිස් කෙනෙක් වශයෙන් ඉදිරියට යන්න තරම් ඉන්න කට්ටිය නෙමෙයි ඉස්සරහට යන
1: වෙන වෙන
2: සෙට් එකක්. ඉතින් අපේ ගෝල් එක මං කිව්වා අපේ ආටිස්ලා සීනි ආටිස්ලා සෙට් එකක් ඉන්නවා සහ අපිත් එක්ක ඉන්න ආටිස්ලා සෙට් එකක් ලිරිසිස්ලා ප්‍රොඩක්ෂන් ප්‍රොඩියුසර්ස්ලා අපේ ගෝල් එක තමයි අපරාධය අපි මේ වෙච්ච මහන්සිය අපේ අපිට කලින් හිටපු ජෙනරේෂන් ඊට කලින් හිටපු ජෙනරේෂන් එක ඒ අපිට බාර දීලා තියෙන බැටන් එක නම් වෙනම පැත්තකට යන්නේ. ඉතින් ඒක යන්න දෙන්නේ නැතුව මහන්සි වෙලා ඒ කට්ටියට ඒ චාන්ස් එක දෙන එක තමයි අපේ ගෝල් එක.
1: කවදාවත් දැන් ඔය අක්කලා දාන එෆර්ට් එක අපතේ යන්නේ නැති වෙන්නේ.

0: ගන්න. අනවශ්‍ය දේවල් වලට ඇබ්බැහි වෙන්න එපා. ජීවිතේ නාස්ති කරන්න එපා. අර මං කලින් කියපු දේ තමයි මියුසික් පැත්තෙන් තමයි මට ඇඩ්වයිස් දෙන්න පුළුවන්. ඒ සබ්ජෙක්ට් එක පිළිබඳ හැමදාම රිසර්ච් එකක් කරන්න. මම පුරක්, මම තමයි හොඳම කියලා මිනිස්සු කියයි. ඔයා මරු, ඔයා නියමයි, ඔයා කියනක හැබැයි ඔයා ඇත්තටම එතනද ඉන්නේ කියන ප්‍රශ්නේ රිසර්ච් කරන්න. වාට කරන්න පුළුවන් දේවල් තියෙනවා, කරන්න බැරි දේවල් තියෙනවා. කරන්න බැරි දේවල් මොකක්ද? ඇයි මට ඒ දේ කරන්න බැරි? හරි, මම එක කවදා හරි දවසක ඒ නෝට් එකේ කොහොම හරි පිච් කරනවා. පිච් කරන්න එක ඉබේම වෙන්නේ නැහැ, මම මහන්සි වෙනවා. ඒ මහන්සි වීමේ ප්‍රතිඵලය තමයි ඔගලන්ගේ සක්සස් එක කියලා කියන්නේ. ඉතින් බය වෙන්න ඕනේ නැහැ, ඉදිරියට යන්න. ඒ කොන්ෆිඩන්ස් එක තියෙනවා. මං කියන්නේ බොරු කොන්ෆිඩන්ස් නෙමෙයි, තමන් පිළිබඳව තියෙන විශ්වාසය සහ ඒ තමන්ගේ සබ්ජෙක්ට් එක පිළිබඳව තියෙන දැනුම තියෙනවා කියලා ඔගොල්ලෝ දන්නවා නම් ඒ කොන්ෆිඩන්ස් එක අනිවාර්යෙන් ඔගලන්ට තියෙනවා. ඒකත් එක්ක ඒගලන්ට දිගු ගමනක් යන්න පුළුවන්. ෂෝට් ටර්ම් ගැන හිතන්න එපා, ලොง ටර්ම් ගැන හිතන්න. ඒ නම කවදා හරි ඔගොල්ලෝ නැති දවසක ඒ නම ඒ ගීත කාට හරි ගායනා කරන්න පුළුවන් විදිහට ඒ නම හදාගන්න. එච්චරයි. සතුටින් ජීවත් වෙන්න, තමන්ව සතුටු කරන්න. ඒ කියන්නේ self love කියන දේ තියාගන්න. ඒක ගැන ලෝභ වෙන්න එපා. ඒක නරක දෙයක් නෙමෙයි. ඒකෙන් තමයි අපි ඉස්සරහට යන්නේ. ආදරය කියන දේ පුළුවන් තරම් උපරිම වශයෙන් පතුරවන්න. thank you, sorry, please කියන වචන තුන දිනපතා කියන්න ප්‍රැක්ටිස් කරන්න.
1: එහෙනම් අද දවසේ වැඩ ගොඩාක් අස්සේ ඇවිල්ලා මේ වැඩේට සම්බන්ධ වුණාට ගොඩාක් ස්තුතියි.
0: thank you very much. thank you so much.
1: අපි ආය දවසක හම්බෙමු.
0: අනිවාර්යෙන්.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: අපරාධ බැඩලීමට ත්‍රිවිධ හමුදා සහය ලබා ගැනීමට අවධානය. ජනපති පොළොන්නරුවට අනුරාධපුර පොහොට්ටු රැලියට සියලු කටයුතු සූදානම්. එල්ඩිඩෝවෙන් 161,500කට පීඩා. සරසවි වලට සිසුන් බඳවා ගැනීමේ ගැටලුව. ඉරානයේ තීරණකින් බොරතෙල් මිල අඩුවේ.
0: වැඩි විස්තර 10/12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: නියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණයශ්‍රේණි ගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: Ofit Premium Inverter Air Conditioner රුපියල් 179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000 18,000 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න අමතන්න බිදුවයි 7.56.52.30.20
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළෙ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන්
4: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
5: අම්ම සල්ලි දාන්නද?
4: ඔව් සල්ලි දාන්න.
5: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කණ්ණාඩි වෙන්න.
4: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳයි.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
6: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
7: ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලාභී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
8: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
9: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
10: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
11: රත්තරනේ බැබලෙන්න කුලිය නැතු චේන් ගන්න ස්වර්ණමහල් ජුවලර්ස් හෙට්ටවේදී කෑගල්ල සහ මාතර ශාඛාවන් වෙතින් සැප්තැම්බර් මාස 11 12 සහ 13 යන දිනයන්දී නවතත් රන් මිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබත් පැමිණෙන්න ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
12: සලාම් බැංකුවට යූරෝ මනි සම්මාන දෙක අකණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සලාම් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
13: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනු හිතවත්කම.

0: Milan Pasta. ඕෂදායි ඩියුරම් පිටිවල ගුණේ පෙරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරාස් Milan Pasta.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාවෙන්නේ.
2: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
3: දැන්ම තරවගේ 9යි කමයි වසරයි 0714යි 151යි 151 එකට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
4: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
5: Siapa pocket money?

0: වියත දිවයින පුරා
1: දවල් 12 විනාඩියකයි
2: වේලාව ඔබ වෙත ගෙනාවේ.
3: තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: අපරාධ බැඩලීමට ත්‍රිවිධ හමුදා සහය ලබා ගැනීමට අවධානය. ජනපති පොළොන්නරුවට අනුරාධපුර පොහොට්ටු රැලියට සියලු කටයුතු සූදානම්. එල් නිනෝවෙන් 161,500ක් පීඩාවට. සරසවිවලට සිසුන් බඳවා ගැනීමේ ගැටලුවක්. ඉරානයේ තීරණයකින් බොරතෙල් මිල අඩුවේ.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: සෙනෙහසින් රාදවෙන් හදවත් සනසලා.
3: මෙදෝලි සෑම මොහොතක්ම රස

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: කෑමෝ යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල්කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: පවතින වේලි කාලගුණ තත්ත්වයේ හේතුවෙන් පීඩාවටපත් පුද්ගලයන් සංඛ්‍යාව 161,451ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම පිරිස දිස්ත්‍රික් කාටක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 36කට අයත්. පීඩාවටපත් දිස්ත්‍රික්ක ලෙස අම්පාර, අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, මාතලේ, මොණරාගල, පොළොන්නරුව සහ රත්නපුර හඳුනා ගැරුණා. පවතින තත්ත්වයේ හමුවේ පානීය ජලය සපයන පුද්ගලයන් සංඛ්‍යාව 141,312ක්. එම පිරිස ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 36ක පවුල් 43,221කට අයත් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව ප්‍රකාශ කළේ පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිවීමෙන් තමන් මේ වන විට දැඩි අපහසුතාවයට පත් ඇති බවයි.
3: අපේ ලිංගලත් අතුර හිඳලා මල නිදක් ගහලා තියෙනවා. ඒකෙත් අතුර හිඳලා මේ සත්තුන්ට කන්න වල්වත් නැහැ. බලධාරින්ගෙන් ඉල්ලන්නේ අපි අපිට වතුර ටිකක් ලබා දෙන්න බට දාලා හරි කියලා.
4: සත්තු ඉන්නවා 2000කට වැඩි ගණනක් ඉන්නවා. ගිරි ගොවියන්ට කිරි කණ්ඩ සත්‍යක් නැහැ. හරකුන්ට කණ්ඩ නැහැ, බොණ්ඩ වතුර නැහැ. අන්න ඒ නිසා ඒවුන්ගේ පාලනේ දැන් බිඳුවට බැහැලා තියෙන්නේ.
5: වැව් ඉඳලා දැන් මාළු පිටේට වැටිලා මාළුත් මැරිලා මේ වැවෙන් තව වතුර ගත්තේ මේ කුඹුරිය ආයට. දැන් ඒ වතුර නැහැ බිඳුවක්වත්. මේ පාරත් මැරුණා කුඹුරිය ඔක්කොම.
2: දැනට බලපෑති එල්නිනෝ තත්ත්වයේ වසරේ අවසන් මාස තුනේදී ඉතා ප්‍රබල එල්නිනෝවක් බවට පත්වීමේ සම්භාවිතාවය 98%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. ඒ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන සඳහන් කළේ පවතින තත්ත්වයේ හමුවේ වැඩිම අවධානය යොමු කළ යුත්තේ ජල කළමනාකරණය සම්බන්ධයෙන් බවයි.
6: මේ වන විට නවතම පුරෝගතන පෙන්වා දෙන 75%කට වඩා කියලා සම්භාවිතාවකින් මෙම එල්නිනෝව පසුගිය අවුරුදු 75ක එල්නිනෝ අභිභවායාවේ කියලා. දැන් ගත්තොත් ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් මාසය තුළ මේ ඉතා ප්‍රබල එල්නිනෝවක් වීමට තියෙන සම්භාවිතාව 98%ක් විතර වගේ පෙන්වනවා. මේ වන විට මාස 3 ඇතුළත වෙන්න තියෙන හැකියාව ඉතා ප්‍රබල එල්නිනෝවක් වීම මත ලබන වසරේ ගත ජනවාරි, පෙබරවාරි, මාර්තු කාලවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වය අඩු වේවි. ඒ වගේම ජලය හිඟතාවයක් ඇති වෙන්න පුළුවන්. එඳ ජල කළමනාකරණය වගේ දේවල් කරන්න වේ.
2: මේ අතර පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි සඳහන් කළේ එල්නිනෝ තත්ත්වයට විසඳුම් සෙවීම සඳහා පත් කළ අනුකමිටුව විසින් නියඟයට මුහුණ දීම සඳහා මෙවන විට නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇති බවයි.
7: එල්නිනෝ අනුකමිටුව විසින් නියඟයට මුහුණ දීම සඳහා විශේෂ ක්‍රියාමාර්ග රැසක් ගනු ලැබුවා. විශේෂයෙන්ම මෙහිදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සාහන සේවා මධ්‍යස්ථානය, ජල සම්පාදන මණ්ඩලය මේ සඳහා විශේෂම නියඟ තත්ත්වය සඳහා පූර්ව සූදානම් සිදු කරමින් ඉන්පසු නියඟය සඳහා පානීය ජල පහසුකම් ගැටලුව මතු දිස්ත්‍රික්කවලට පානීය ජල පහසුකම් ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන පහසුකම් සලසනු ලැබුවා.
2: මේ අතර උතුරු උතුරු බැද ඌවස නැගෙනහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවලට අද පසුරු දෙකෙන් පමණ පසු මිලිමීටර 50ක පමණ වැසි ඇති විය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. වසරේ මේ දක්වා කාලය තුල බෝම්බ ප්‍රහාර පහක් එල්ල වී ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය කොට්ටාෂයේ ප්‍රකාශ කළේ එම ප්‍රහාර අතරින් ප්‍රහාර තුනක් සිදුව ඇත්තේ ගල්කිස්ස කොට්ටාෂය තුල බවයි. යුද හමුදාවේ නිවත් වූ පිරිස සංවිධානාත්මක අපරාධකරුවන් සමග එක්වීම මෙම තත්ත්වයට හේතුව බවට අනාවරණය වී ඇති බවයි පොලිසිය පැවසුවේ. මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ අපරාධ මැඩලීම සඳහා ත්‍රිවිධ හමුදාවේ දායකත්වය ලබා ගැනීමට අවධානය යොමු වී ඇති බවයි. මේ සඳහා සාකච්ඡා කරමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළා. ඊයේ අලුයම දෙහිවල සිරිසඟපෝ මාවතේ නිවසකට එල් වූ අත්බෝම ප්‍රහාරයකින් පිරිමි දරුවන් දෙදෙනෙකු මිය ගියා. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බඩෝවිට අසංකගේ සමීපතමින් වාසය කළ නිවසක් ප්‍රහාර ඉලක්කයේ වී තිබුණා. ඒ සැකකරු විසින් අත්බෝම ප්‍රහාර එල්ල කර ඇත්තේ යාපද නිවසකට බවයි පොලිසිය පැවසුවේ. මේ අතර ඩුබායි සිට මෙරටට රැගෙන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික්ගේ පියා මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාෂයේ විසින් ඒ අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ ශිරාන් බාසික් විසින් ගම්පහ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක කෝටි 3ක් පමණ වටිනා නිවසක් සීපියාගේ නමට මිලදී ගැනීමේ සිද්ධියකට අදාළවයි. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඊයේ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාෂයේ වෙත කැඳවා තිබුණා. ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවටගත් බවයි මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාෂයේ පැවසුවේ. ප්‍රතිසංස්කරණය කළ බෝකම්පර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේදී ආරම්භ කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ කොමසාරිස් ජෙනරාල් ප්‍රසාද් තේමන්ත සඳහන් කළේ බෝගම්බර බන්ධනාගාරයේ ප්‍රතිසංස්කරණ මේ වන විට 90%ක් අවසන් බවයි. ඒ සඳහා නිලධාරීන් යොමු කිරීම මේ දිනවල සිදු කරන බවද ඔහු සඳහන් කළා. බන්ධනාගාරවල පවතින තදබද අවම කිරීම අරමුණින් පැරණි බන්ධනාගාර යළි ප්‍රතිසංස්කරණය කර රැඳවියන් යොමු කිරීමට රජය තීරණය කරනු ලැබුවා. මේ අතර විශ්‍රාමික බන්ධනාගාර නිලධාරීන් යළි සේවයට එක් කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ප්‍රසාද් තේමන්ත සඳහන් කළේ පවතින නිලධාරීන්ගේ අවම කර ගැනීම ඒ අරමුණ වන බවයි. ලේබලයක් නොමැතිව මෙරටට එවන ලද එන්නත්තුගේ සඳහා අනුමැතිය ලබා දුන් පුද්ගලයා හෙළි කරන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සංවිධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමා සංජීව පවසනවා. පිළිකා රෝගීන්ට ප්‍රතිශක්තිකරණය සඳහා ලබා දෙන ඖෂධ වර්ගවලට ප්‍රසම්පාදනය සඳහා අවසර දුන් පුද්ගලයා කවුද යන්න දැක්වීමට නොහැකි වීම ගැටළු සහගත බවයි ඔහු පැවසුවේ.
8: මේ ඖෂධ නියාමන අධිකාරී මාධ්‍ය සාකච්ඡාවේදී මේ කරුණු යටපත් කරලා මතු පිටින් කරුණු වෙලදැක්වීමක් පමණයි සිද්ධ කළේ. ඒ නිසා අපි කියන්නේ ඖෂධ නියාමන අධිකාරියට දිගින් දිගටම මේ රටේ ඖෂධ ආනයනය සම්බන්ධව නියාමනයේ බෙදා හැරීම සාකච්ඡා වීම සම්බන්ධව ගැන තවමත් ප්‍රශ්න මතුවෙනවා. රංගේ වගකීම් නිලධාරීන් ඉල්ලා අත්සෙලා මේක කරන්න පුළුවන් නිලධාරීන්ට බාර දීමේ වගකීමක් නියාමන අධිකාරියේ සභාපතිවරයා සතු වෙනවා.
2: අදාළ ඖෂධය පිළිබඳව අදහස් දක්වමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ආනන්ද විජේවික්‍රම පැවසුවේ මෙරටට එවන ලද ඖෂධ කිසිවක් භාවිතය සඳහා යොදා නොගත් බවයි.
9: එකක්වත් පාවිච්චි කළා නෑ. මේක සම්පූර්ණයෙන්ම සීල් කරලා තියෙනවා. ගෙනාපු එක්කෙනා ගාව සීල් කරලා තියෙනවා. දැන් මේ පිළිබඳව මං කිය ලියාපදිංචි වෙච්ච ඖෂධ තව තියෙනවා. මේ ඖෂධය තව වෙනත් සමාගම් වලින් ලියාපදිංචි වුණ ඖෂධ තියෙනවා. ඒතකොට ඒ සමාගම් වලින් රජය අයට කියලා මේ ඖෂධ ගෙන්න ගත්තා ඉක්මනට. ඒතකොට ඒ ඖෂධ තමයි දැනට රෝහල් වලට සපයලා තියෙන්නේ. අවුරුද්ද පාවිච්චි කර සමහර ඖෂධ දැන් වෙළඳපොලේ තියෙනවා. මේ දේශීය ආනයනයකරු ඖෂධ ගොඩක් සපයන කෙනෙක්. මේක විතරක් නෙමෙයි ගොඩක් සපයන කෙනෙක්.
2: රට තුල ආර්ථික ප්‍රතිසංස්කරණ ඉතා ශීඝ්‍රයෙන් සිදු කළ යුතු බව ආර්ථික විශ්ලේෂක දරණාත් ප්‍රනාන්දු පවසනවා. එසේ නොමැති වුත් ණය ශ්‍රේණිගත කිරීම සඳහා බලපානු ඇති බවයි ඔහු පැවසුවේ.
10: බිලියන 6කට වඩා වැඩි සංචිත ප්‍රමාණයක් තියෙනවා. මහ බැංකුව පසුගිය මාසෙදිත් වැඩිපුර සංචිත ප්‍රමාණයක් එකතු කරගත්තා. හැබැයි සංචිත වලින් අපි ඩොලර් ප්‍රමාණය ගෙවන්න පටන් ගත්තොත් එහෙම අපේ සංචිත පල්ලෙහාට යන්න ගත්තට පස්සේ ඒකත් නැවතවරක් ණය ශ්‍රේණිගත කිරීමට බලපානවා. ඒක නිසා එය ටිකක් පරිස්සමෙන් කරගන්න නිසා මුලින්ම ණය ශ්‍රේණිගත කිරීම කියලා දාගන්නේ සමය කරන්න ඕනේ. ණය ශ්‍රේණිගත කිරීම කියලා දාවා ගැනීම සඳහා අපිට සිදු වෙනවා අනිවාර්යයෙන්ම ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න. අරන්තෝ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දාගන්න අමාරුයි. මොකද ණය ශ්‍රේණිගත කිරීම බලන්නේ අපේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය සහ අපේ විලඳ පොලට අපි දෙන පණිවිඩය. මේක අපි ඉස්සරහට කරගෙන යන්න අපි කැපවීමෙන් ආර්ථිකය පිළිබඳව හසුරුවනවාද කියලා. ඉතින් ඒක කරගැනීම සඳහා අපිට ආර්ථික ප්‍රතිසංස්කරණ තීව්‍ර ලෙස සිදු කරන්න වෙනවා. ආර්ථික ප්‍රතිසංස්කරණ කියලා අදහස් කරේ අපේ දැනට ආර්ථිකය ක්‍රම අපේ ආයෝජනයෙන් නැතිවෙන්න ආයෝජන ඉස්සරහට යාම වලක් වෙන ආර්ථික කාරණා ගොඩක් අපි සතුව තියෙනවා. ඉතින් ඒ ටික ක්‍රමක්‍රමෙන් අපි ලිහින් කරන්න ඉතින් අපේ ඉඩම්වල ප්‍රශ්නයක් තිබෙනවා ආයෝජකයන්ට. අනිත් පැත්තෙන් අපේ කම්කරු නීති සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ ප්‍රතිසංස්කරණ අපි ඉතා ශීඝ්‍රයෙන් කරන්න අවශ්‍යයි. තරම අපි ඉස්සරහට යන්න නම් ඒ තමයි අපි මූලික වශයෙන්ම සිදු කරන්න අවශ්‍ය දේ මේ අවස්ථාවේදී.
2: ඩොලරේ විකුණුම් අනුපාතය රුපියල් 333ක් බවට පත්ව තිබෙනවා. ඒ ගැනුම් මිල සටහන් වැත්තේ රුපියල් 324ක් ලෙසයි. අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුබයි මෑයෙන් ආණ්ඩුව රටපුරා පවත්වන ජනරැලි මාලාවේ තවත් අධ්‍යයනක් අද පසුරු 4ට පොළොන්නරුවේදී ආරම්භ කිරීමට නියමිතයි. ඒ පොළොන්නරුව දීපුවින පරිශ්‍රයේදී අමාත්‍ය සුසිල් රණසිංහ පැවසුවේ ගොවි ජනතාවගේ සහභාගීත්වයෙන් රැලිය පැවැත්වීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් බවයි. මේ අතර ආණ්ඩුවට එරෙහිව පොදුජන පෙරමුණ සංවිධානය කරන ජනරැලිය අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගණයේදී අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාර්යවසම් සඳහන් කළේ ගත වූ වසර දෙක තුළම ආණ්ඩුව සිදු කර ඇත්තේ විපක්ෂෙන් පළිගැනීම් පමණක් බවයි.
11: අවුරුදු දෙකක් පිරෙනකොට රටවටේ ගිහිල්ලා අර පරණ කියපු බොරු පම්පෝරි නැවත ජනතාව වෙත කියමින් ඇවිදින මේ ආණ්ඩුව කරන්නේ තමන්ගේ නොහැකියාව වහගන්න නීති අවභාවිතා කරමින් තමුන්ට විරුද්ධව නැගී සිටින දේශපාලන නායකයින් සිරගත කිරීම විතරයි.
2: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමන්න සඳහන් කළේ ආණ්ඩුවට එරෙහිව විපක්ෂය විසින් සංවිධානය කළ දැවැන්තම රැලිය අද අනුරාධපුරයේදී පවත්වන බවයි.
12: ලංකාවේ ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයේ දේශපාලන පක්ෂයක් සංවිධානය කළ ලොකුම දේශපාලන විරෝධතා රැලිය අනුර දිසානායක ජනාධිපතිවරයාගේ මාලිම ආණ්ඩුවට එරෙහිව අනුරාධපුර නගරයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවත්වනවා. මේ ආණ්ඩුවත් එක්ක අවංකව හැප්පෙන දැවැන්ත චරිත රසක් මේ වේදිකාව උඩ ඔබ දකින්න පුළුවන්.
2: මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ
13: 50,000කට වැඩි ප්‍රමාණයක් අනිවාර්යෙන්ම මේ ක්‍රීඩා පිටියේ ඉඩ මදි වෙනවා. නාමල් රාජපක්ෂ මැතිතුමා අද එතුමා මේ අවස්ථාවට නොහිටියත් ජනතාව මේ කරා සේන්දු වෙනවා.
2: ගුරුවරුන්ට බලපෑති ගැටලු විසඳීම සඳහා රජය එකඟ වීම ප්‍රශංසනීය බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමේ සභාපති පූජ්‍ය අල්වෙල පඤ්ඤාසේකර හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
14: කාර්යක්ෂමතා කඩේම නොපැවැත්වීම නිසා අහිමි වුණු උසස්සි සියලු දෙනාටම දෙන්න කියලා අපි ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ඉල්ලීමක්. මේ ඉල්ලීමට අනුව නැවතත් රාජ්‍ය සේවා කොමිෂමට යොමු කිරීම නිසා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් මීට මේ විභාගයේ පවත්වන තුරු නියමිත සියලුම දෙනාට උසස්වීම හිමි සියලුම දෙනාට වෘත්තීය සමාලෝචනයකින් සහ කාර්යක්ෂමතා කඩේමකින් තොරව උසස්වීම් ලබා දෙන්නටයි කියලා නිර්දේශයක් ලබලා දීලා තියෙනවා.
2: 2025 උසස් පෙළ සමතුන් විශ්වවිද්‍යාල සඳහා බදවා ගැනීම ගැටලු සහගත වී ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ පවසනවා. එහි ලේකම් චාරුදත් ඉලංගසිංහ පැවසුවේ ආචාර්යවරුන්ගේ හිඟ ඇතුළු ගැටලු සඳහා විසඳුමක් ලැබෙන තෙක් ආණ්ඩුවට එරෙහිව විරෝධතා සිදු කරන බවයි.
15: විශ්වවිද්‍යාල පද්ධතියේ ඉන්න සියලුම ආචාර්යවරු විශ්වවිද්‍යාල ආචාර සමිති සම්මේලනයේ විදිහට තීරණය කරලා තියෙන්නේ මේ පද්ධතියේ තියෙන ගැටලු වලට ස්ථීර විසඳුමක් ලැබෙන තුරු, ඒ කියන්නේ ප්‍රායෝගික තලයේ විසඳුමක් ලැබෙන තුරු වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු වෙන්න. මොකද ඒකට හේතුව තමයි අපි වෘත්තීය ක්‍රියාමාර්ගවල ඉන්නවද නැද්ද කියන එකට වැඩිය මේ පද්ධතිය දැන් සක්‍රීය මට්ටමට ගන්න බැරි තත්වයකට ඇවිල්ලා තියෙනවා. දැන් ආසන්නතම කාරණය තමයි දැන් 2025 උසස් පෙළ කරපු ශිෂ්‍ය කණ්ඩායම් විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් කරගන්න බැරි තත්වයක් තියෙනවා. දැන් 2026 උසස් පෙළ ශිෂ්‍ය කණ්ඩායමක් දැන් අවසන් වෙලා තියෙනවා උසස් පෙළ. එතකොට ඒ අයත් ඉරියදි ගන්න ඕනේ. මේ වෙනකොට පිටිය යුතු ප්‍රමාණයට වැඩියත් කණ්ඩායම් දෙයක් විතර වැඩිපුර ඒක නිසා මේ තත්ත්වයට පැහැදිලි ස්ථීර විසඳුමක් අවශ්‍යයි.
16: විදේශීයතා ඉන්ටර්නැෂනල් නිවුස් ඔන් සියතා.
2: හෝමු සමුද්‍ර සන්ධිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉරාන බලධාරීන් පිරිසක් ඕමානයේ බලාපිටත් යාමට තීරණය කර තිබෙනවා. ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ ලෝකේ පුරා පැන නැගී ඇති බලශක්ති අර්බුදය හමුවේ ඉරාන රජය විසින් මෙම පියවර ගත් බවයි. ගල් කලාපය රටවල් කිහිපයක නියෝජිතින්ද මෙම තීරණාත්මක සාකච්ඡාව සඳහා එක්වනු ඇති. ඉරානයේ මෙම තීරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලද තරමක් අඩු වී තිබෙනවා. ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් දර්ශකයේ බොරතෙල් බැරලේක මිල අද සටහන් වී ඇත්තේ $104 ලෙසයි. ඊයේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලේක මිල $108 දක්වා ඉහළ ගියා. ඊයේ අමෙරිකානු $103 ලෙස වාර්තා වූ WTI බොරතෙල් බැරලේක මිලද අද $100 දක්වා අඩු වී තිබෙනවා. පසුගිය සතියේදී ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන් අඛණ්ඩව ඉහළ ගියේ ඉරානයේ සහ ඇමරිකාව අතර යුදමය නොසන්සුන්තාවයේ උත්සන්න වීමත් සමගයි. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් දෙරට අතර පවතින දිගු කාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට එකඟ වී තිබෙනවා. ඒ බ්‍රික්ස් සමුළුවට පෙර නවදිල්ලියේදී දෙරටේ නායකයන් අතර පැවති සාකච්ඡාවකදී චීන ජනාධිපති ෂී ජින් පින් සහ ඉරාන ජනාධිපති මසූද් පෙෂස්කේන් ඇතුළු රාජ්‍ය නායකයන් රැසක්ද බ්‍රික්ස් සමුළුවට සහභාගී වීමට නියමිතයි. මේ අතර බටහිර රටවල නීති හා බලපෑමලින් තොරව ගෝලීය වර්ධනය සඳහා නව වේදිකාවක් ගොඩනැගිය යුතු බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කළා.
16: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
2: ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලන අවසන් මහා තරගයේ සදා සුදුසුකම් ලැබුවා. ඒ පාකිස්තාන කණ්ඩායම සමග ඊයේ පැවති දෙවන අවසන් පූර්ව තරගයේ කඩලු 4කින් ජය ගනිමින් පළමුවෙන් පන්දුර පහර දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දු අර 20 තුල කඩලු 5ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 130. ලකුණු 131ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු අර 18යි පන්දු 4ක් තුල කඩලු 6ක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළා. ආසියානු කුසලන අවසන් මහා තරගයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට පැවැත්වීමට නියමිතයි. අපරාධ මැඩලීමට ත්‍රිවිධ හමුදා සහය ලබා ගැනීමට අවධානය. ජනපති පොළොන්නරුවට අනුරාධපුර පොහොට්ටු රැලියට සියලු කටයුතු සූදානම්. එල්නිනෝවෙන් 161,500ක් පීඩාවට. සරසවිවලට සිසුන් බඳවා ගැනීමේ ගැටලුවක්. ඉරානයේ තීරණයකින් බොරතෙල් මිල අඩුවේ. සියත ගවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාර උඩුවනකේ. සියත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. රැඳී සිටින පෑන් පෑපුවත් සමගින්.
17: පුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: talk of the town.
1: මේක මාරු සීන් එකක්. සූර්යගෙන් අලුත් ෆිල්ම් එකක්.
2: මෙච්චරකල් සූර්යා 47 කියලා නම් කරලා තිබ්බ අලුත රිලීස් වෙන්න තියෙන මූවි එක දැන් සීන් කියන නමට ඔෆිෂියලි චේන්ජ් කරලා තියෙනවා.
1: ඔහුගේ ද මූවි එකේ ටයිටල් රිවීල් ටීසර් එකත් රිලීස් වුණානේ. හැමදාම ඕඩියන්ස් එකට වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් දෙන ජීතු මාධවන් තමයි මූවි එක ඩිරෙක්ට් කරන්නේ.
2: රූල්ස් එච්චර ගණන් ගන්නේ නැති වෙනම ස්ටයිල් එකකින් ප්‍රශ්න විසඳන පොලිස් ඔෆිසර් කෙනෙක්ගේ කැරක්ටර් එකක් තමයි ෆිල්ම් එකේ සූර්යා කරන්නේ.
1: මේක සූර්යා මේ අවුරුද්දට කරන තුන්වෙනි ෆිල්ම් එක. දිවාලි දවසට ෆිල්ම් එක රිලීස් කරන්න තමයි මේ වෙනකොට ෆිල්ම් ක්‍රූ එක ප්ලෑන් කරලා තියෙන්නේ.
0: Talk of the town.

0: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදව ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
2: ආසිනා මෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
3: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදින වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 56 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑ කිදිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
4: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල ආගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 239යි. කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 320යි. කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීම නව ලඟ වන්නේ 2026 සැප්තැම්බර් 12 සිට 14 දක්වා. තුග අවසන් වන තුරු පමණයි. හොන්දිසි සහිතයි.
5: ආවා ආවා. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තංකයේ සමග 0779යි 67යි 67යි 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සයිතයි.
6: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්
7: සමාගම. ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0111732000. NIBM The City University, the place to be.
8: Cargill's Food City, Satyanti Aduma Mila Perelia. Carat kilogram ekak velandapala mila rupiyal 400ai. Ape mila rupiyal 250ai. Wattaka kilogram ekak velandapala mila rupiyal 280ai. Ape mila rupiyal 120ai. Memma mila ganan peradenum dimakin torawa wenas wiya hakiya. Memma dimana walangonne 2026 September 12 sita 14 dakwa. Toga awasan wana turu pamanai. Kondisi sahithai.
9: Awadat Cargill nivasi palamu rakawarnaya. ACL Fireguard Wire. Then dam patin. ACL Fireguard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
10: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. සියත Voice of Family. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.
11: 98.2 98.7

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: හොඳ පතුරන්න කවදාවත් ඔබට වරදින එකක් නැහැ.
3: තමන්ගේ මල්ලට එකතු කරගන්න ඕනේ යහපත් ගුණධර්ම විතරයි. ඒ ගුණධර්ම ඉස්සරහාට අරගෙන යන්න අපි එකතු කරන්නේ හොඳ දේවල් නම් පෙන්වන්නේ අපේ මල්ලට හම්බ වෙන්නේ හොඳ දේවල්ම තමයි.
2: සසරම කැටි කරගන්න ධර්මයේම හැසිරෙන්න.
3: ධර්මයේ ශ්‍රවණය කරන්න ඔබට ප්‍රියතාවයක් නැත්නම්, දහම ඇසුරු කරන්න ඔබට ප්‍රියතාවයක් නැත්නම් ඔබ සසර අතරමං වෙනවාමයි.
2: සසර ගමනෙන් නැතර වෙන්න හෙට උදැස්සන 7ට සිය තහන්න.
4: සියත බණමඩුව.
2: මෙවර දේශකයානෝ රාජකීය පඬිත් ශාස්ත්‍රපති පූජ්‍යපාද කෙරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
5: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ
6: පොලි. මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ.
7: ඈතුණු දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
6: එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වල
8: සෙලන බැංකුවට යූරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දවල් වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂකීම් සඳහා විශිෂ්ට

0: සිත් පැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වාලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: Assetline Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. Assetline Finance අදමෙන්න අදම ආරන් යන්න. අමතන්න වින්වයි 1114 700.
2: අපි දැන් කියන්න යන්නේ සැන්ඩි රොසෙලා.
3: හොයිස් රොසෙලා.
2: රොසෙලා කියන්නේ බල්ලෙක්.
3: බූ බූ බූ කල්ලෙක්.
2: මද? ඔයා අම්බතයිද?
3: නෑ නෑ මං කියන්නේ බව් බව් බල්ලෙක් කියලා ඒක බූ බූ
2: නෝ.
3: නෑ මගේ අවුලක් නෑනේ මොකද මට එහෙම. වචන කියන්න බලන්න.
2: කටේ අවුලක් නෑ ඔළුවේ අවුලක්. අතන ටික යන්තම් කියා ගන්න. බුල ඒක ප්‍රශ්නයක් නෑ. කියන්න ඕන වචන හිතන තැන තමයි අප්සෙට් එක.
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස
6: BHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට.
7: 98.2 98.4
8: අද හමු වෙමුද අපි? අද සනසෙමුද අපි?
9: Weekend theater.

රටවල් එකයි විනාඩිය එකයි. වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: ඉන්දියා තා ටොප් ස්ටෝරි
1: පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරේ කත්තරංගුවට ව්‍යාජ අංක තහඩුවක් සවි කරන ලදී අතුරු පැදියකින් ගමන් කරමින් සිටි හලාවත ප්‍රාදේශීය සභාවේ සභිකයෙකු මාදම්පේ නගරයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන සභිකයෙක්. එකම අංකය සහිත අතුරු පැදි දෙකක් මාදම්පේ නගරයේදී මාදම්පේ පොලිසිය රථවාහනාංශයේ නිලධාරීන් විසින් පරීක්ෂා කරනු ලැබුවා. එහිදී තහවුරු වී ඇත්තේ සැකකාර ප්‍රාදේශීය සභා සභිකයා ධාවනය කළ අතුරු පැදිය සවි කර ඇත්තේ ව්‍යාජ අංක තහඩුවක් බවයි. ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආශ්‍රිතව රික්ටර් මාපක 6.2ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා. පැය 24ක් තුළ ඉන්දුනීසියානු කලාපෙන් වාර්තා උදෙවන භූකම්පනයේ මේ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එරට බලධාරීන් පැවසුවේ සුනාමි අවදානමක් නොමැති බවයි.
0: අනුග්‍රහය
2: සෙනෙහසින් නාදරෙන් හදවත් සනසලා
3: මෙටෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
2: එකට සෙට් වෙන්න ප්ලස් පොයින්ට්ස් හෙඩ් වෙන්න ෆියුචර් එකට රෙඩි වෙන්න යූත් ප්ලස්
4: යූත් එකේ වට ප්ලස් පොයින්ට් එකක් RDB යූත් ප්ලස් ඉදරුම් ගිනුම

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

0: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
1: අම්ම සල්ලි දාන්නද?
0: ඔව් සල්ලි දාන්න.
1: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
0: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13-19 අදම අමතන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
2: සිනාමිනු කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
3: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු පතක් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
4: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
5: හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාස ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට.
6: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM where innovation earns recognition.
7: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාතික අන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
8: ඔබත් ඒ ලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 732,000 NIBM ද සිටි යුනිවර්සිටි. The place to be.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. සෙලාන් බැංකුවට යුරෝමනි සම්මාන දෙක. අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරෝමනි සම්මානයෙන් පෙරුම් ලබයි. මිස් හොඳ කුල්ද?
1: කුල්. මොකද මම හොට්නේ.
0: ඒකනම් ඇත්ත මිස්. මිස් දැකලා පුරුදුයිත් වගේ
1: වෙන්න බෑ. දැකල පුරුදු නෙවේ, සමහරට අහල පුරුදු ඇති.
2: Oh my god!
0: ඔඩි මිස් සුදු කොච්චි. Hot and spicy with සුදු කොච්චි. කොච්චි. මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට. මිස් මිස්. Excuse me miss.
1: No no no. උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි.
3: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
4: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවිල්.
1: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
5: කාජිරිය ගොබ්බයා.
6: එයි, කටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
0: නිලබල කරේති ඔලමුල පුරේ.
1: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්.
7: 98.2 98.4

0: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 අමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.
1: හුඟාක් වෙලා කල්පනා කරලා ජුලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
2: අහසින් වැටෙන එක.
1: ඔව් කියනකො අහසින්.
2: නෑ ඒක අපේ රටේ එකක්.
1: කියනකො.
2: අර අහසින් වැටෙන එක දීපින්දක් කරා.
1: ජුලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්සගන්නපා. අහසින් වැටෙන එක දීපින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
3: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව් අනුග්‍රහය.
4: පොළොවේ රංගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
5: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
6: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා.
9: තැගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්.
10: ජනපදය ඉතාලියෝ ඔස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම්
12: පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි.
13: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011147
14: ඕනම කැමක් temperature කර ගන්න තනියම බත්තල්වත්ත බට
15: real mobile experience එකකට නල්වත්ත බට
16: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය porcelain tile එකතුවල majestica lanka tiles.
17: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
18: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝධ රථය. David Pieris e-mobility වෙතින් 011147 750.
19: හරි ගියේ හරිම තැනට ගිහින්.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157 515 අමතන්න.
1: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රටපුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
7: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 544 5000.
10: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
14: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
15: Let's be a jet.
7: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
0: 2500 ka aduma masika varikeyakata audio system ekak karaganna
5: Avance ken ona deyak adagewanna ganna
12: Avance ticket tika pay
7: Vishwasa arakshawa saha ehelama pratilabha samagin commercial banking sthavara tanpatu sandaha 111 ක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13016 අමතන්න.
9: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67 67 67 මිස් කෝල් එකක් දෙන්න.
4: ස්ටාර්ස් මිලාන් පරිශුද්ධයි දුවන පිටවල ගුණේ පෙරි මිලාන් පාස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් ස්ටාර් කෙනෙක් කරන්න.
8: මිලාන් පාස්ටා
6: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය SCL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින් SCL ෆයර් ගාඩ් වයර්
20: ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
21: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
22: අම්ම සල්ලි දාන්නද?
21: ඔව් සල්ලි දාන්න.
22: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කණ්ණාඩි වෙන්න.
21: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳයි.
22: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
23: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සාමාජිකයි.
24: 98.2 98.7

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණයශ්‍රේණි ගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිත කරණය කැලනි ෆයිල් ශීල්ඩ් පර්පල් වය දැන් විලඳ පොලේ.
3: ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ?
4: ඈත් වුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැනිකෙන්.
5: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වල
6: සෙලන් බැංකුවට යූරෝ මනි සම්මාන දෙක අකණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලන් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
7: After levels minds explore කරන්න ready the enroll BSc honors psychology degrees at slit adamaidum karana www.slit.lk slit and hemas adhyapane සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය
8: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
9: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
10: මේ මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකින්
11: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වය දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වය ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණයශ්‍රේණි ගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම
12: කල්පනා බාවෙලා පායලා රැපුලා
13: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට
14: ඔයාට මෙහෙම හිතෙනවා
15: අපි ආයේ හමු නොවෙන
13: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැනේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
2: සින්දු සියත අනුග්‍රහය.
15: දැනෙන්න අඳින්න රිසිසේ.
2: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
16: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ෂුවලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමගින් සොපිරිසුදු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවයේ සහ අසමසම නිමාව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරස ගන්න ළඟමදි සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න
2: 98.2 98.7

0: වෙලාව හවස දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3

0: क्या था टॉप स्टोरी।
1: ශ්‍රීලංකාවට මානුෂ්‍ය ආධාරතොගයක්. මෙරට ආපදා පෙරසූදානම ඉහළ නැංවීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ඇමරිකා ඩොලර් 2,50,641ක් වටිනා හදිසි ආපදා මානුෂ්‍ය ආධාරතොගයක් ලබා දී තිබෙනවා. ඒ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙතයි. මෙම විශේෂිත මානුෂ්‍ය ආධාර වැඩසටහන සඳහා ඔස්ට්‍රේලියාව සහ නවසීලන්ත රජයන් විසින් මූල්‍යමය දායකත්වය ලබා දුන්නා. ආපදා තත්ත්වයන් හිදී අවදානමට ලක්විය හැකි කාන්තාවන්, දැරියන්, ගර්භණී කාන්තාවන් සහ වැඩිහිටි පුද්ගලයන් වෙත අවශ්‍ය පහසුකම් කඩිනමින් සැලසීමේ හැකියාව ශක්තිමත් කිරීම ආධාර ලබා දීමේ අරමුණයි. හදිසි ආපදා මානුෂ්‍ය ආධාර තොගයට ඉහළ කාර්යක්ෂමතාවකින් යුතු කූඩාරම් 8ක්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සඳහා ගමන් කට්ටල 999ක්, ගර්භණී කාන්තාවන් සඳහා භාණ්ඩ කට්ටල 1,283ක් අයත්, වැඩිහිටි කට්ටල 246ක් සහ කාන්තාවන් හා දැරියන් සඳහා සනීපාරක්ෂාව තහවුරු කිරීම සඳහා වන කට්ටල 1,659ක් ඊට ඇතුළත් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර වියලි කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 141,312 දෙනෙකුට පානීය ජලය ලබා දීම සිදුවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. එම පිරිස දිස්ත්‍රික්ක 7කට අයත්.
0: අනුග්‍රහය
2: මෙටෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
3: එකට සෙට් වෙන්න ප්ලස් පොයින්ට්ස් ඇඩ් වෙන්න ෆියුචර් එකට රෙඩි වෙන්න යූත් ප්ලස්
4: යූත් එකේ වට ප්ලස් පොයින්ට් එකක් RDB යූත් ප්ලස් ඉදරුම් ගිනුම.
0: අනුවටයි දශම දෙකෙන් 98.4 සියත දිවයින පුරා

0: අරසියවසක්පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේදින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition. David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amathanna 0.1177,888.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
3: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.112,200. ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0.112,200. NIBM The City University, The Place to be.
4: ආසිනා මෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
5: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000, 5, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග

0: වෙන්නේ. කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල ආගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 239යි කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 320යි කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීම නවලංගු වන්නේ 2026 සැප්තැම්බර් 12 සිට 14 දක්වා තුග අවසන් වන තුරු පමණයි. හොන්දේසී සහිතයි
2: සෙලාන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
3: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
4: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
9: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
10: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන Sarvodaya Development Finance. Lanka rating BBB minus stable outlook balapathrabi mulya sahagoke Sri Lanka tanpathu rakshana yojana kame samajikiki.
11: Mata hemadama one une kemathi tanake indan weda karana gaman jeevithaye free ekey gewanna. Mage foreign payments PayPal haraha ikmanin laba ganna.
12: Commercial bank හඳුන්වා දෙන අලුත්ම Gig Plus account එකත් එක්ක ඔබ හැමදාම හීන දැකපු life එක ගත කරන්න දැන් ඔබට පුළුවන්. Freelancers ලා වෙනුවෙන් මහදපු මේ account එකෙන් PayPal withdrawals, credit card දීමනා, ණය පහසුකම්, multi currency access ඇතුළු තවත් පහසුකම් රැසක්. අදම combank.lk වෙත පිවිසෙන්න.
13: ආවා ආවා! තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න, ඉල්සි සංස්ථා slab බරම්. slab එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකයේ සමග 0779යි 67යි 67යි 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් miss call එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
14: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0.718 492 492 0.718 392 477. Global University Partners, Number 221, Dharmapala Mawata, Kolamba 7.
1: ආගිලිස් ෆුඩ් සිටි සතියන්තී අඩුම මිල පෙරලිය. මුරුංග කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 600යි. අපේ මිල රුපියල් 120යි. දියුල් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 600යි. අපේ මිල රුපියල් 280යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීම නා වළංගු වන්නේ සැප්තැම්බර් 12 සිට 14 දක්වා. තුග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
15: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසමසම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
16: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම් පාටින් ACL Fireguard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
17: After levels psychology biomedical science and nursing study karanna LTA samaga ekathu wanna pivisenna www.slit.lk slit and hemas adhyapanaya saha saukhya satkare samuhika shaktiya
18: ehi mata ithi hama deema magin æth wenne
19: æthuna deval gana hithaddi langinma inna aya wala peenne ne ken
18: enna aadare aran yanna aadaraniya taruwak agosto 6 wenada sita divayana pura cinema hall waladi
20: හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
21: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
20: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බේ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
22: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා
0: බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
21: එයාගේ නම සීතා.
2: සීතා!
21: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාවින්ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
18: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
22: සියත පාත්‍රේ විදහස උදේ 7:50ට අනුග්‍රහය
23: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
24: Ofit Premium Inverter Air Conditioner රුපියල් 179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000 18,000 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න. අමතන්න 0.76 252 30.
25: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමනිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 0.114 700.
26: ඉන්න

අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නම්වමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල්

0: පහයි. මංචිටිකිරි මාරි ඉතිරි රුපියල් 100යි. වටවල තේ ඉතිරි රුපියල් 160යි. කාගිල්ස් ෆුඩ් සිටි.
1: සෙලාන් බැංකුවට යූරෝ මනි සම්මාන දෙක. අඛණ්ඩව දවල් වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස. සෙලාන් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරදුම් ලබා.
2: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
3: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
4: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: හොඳ පතුරන්න කවදාවත් ඔබට වරදින එකක් නැහැ.
6: තමන්ගේ මල්ලට එකතු කරගන්න ඕනේ යහපත් ගුණධර්ම විතරයි. ඒ ගුණධර්ම ඉස්සරහාට අරගෙන යන්න. අපි එකතු කරන්නේ හොඳ දේවල් නම් පෙන්වන්නේ අපේ මල්ලට හම්බ වෙන්නේ හොඳ දේවල්ම තමයි.
5: සසරම කැටි කරගන්න ධර්මයේම හැසිරෙන්න.
6: ධර්මයේ ශ්‍රවණය කරන්න ඔබට ප්‍රියතාවයක් නැත්නම්, දහම ඇසුරු කරන්න ඔබට ප්‍රියතාවයක් නැත්නම්, ඔබ සසර අතරමං වෙනවාමයි.
5: සසර ගමනෙන් එතර වෙන්න හෙට උදැස්සන 7ට සිය තහන්නා.
7: සියත බනමඩුව.
5: මෙවර දේශකයානෝ රාජකීය පඬිතුක ශාස්ත්‍රපති පූජ්‍යපාද කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.

0: දැන් වෙලාව හවස තුනයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939003.

0: क्या था टॉप स्टोरी
1: උතුරු සහ නැගෙනහිර පළාත්වලට වැසි ඉදිරි දින කිහිපයේදී උතුරු සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ හෙට උතුර උතුරුමැද ඌව නැගෙනහිර මධ්‍යම සහ සබරගමුව පළාත්වලට මිලිමීටර 75ක වැසි ඇතිවිය හැකි බවයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේත් මිලිමීටර 75ක වැසි ඇතිවිය හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු වළක්වා ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා. දැන් තවත් දේශීය පොතක්. වාලච්චේන ප්‍රදේශයේදී මල් වෙඩිල්ලක් පුපුරා යාමෙන් සිදු වූ අනතුරකින් දරුවෙකු මියගොස් තිබෙනවා. මියගොස් ඇත්තේ 14 හැවිරිදි වියෙහි පසුවන දරුවෙක්. එම ප්‍රදේශයේ ආගමික උත්සවයක් පවත්වා ඇත්තේ ඊයේ රාත්‍රියේ. එහිදී දැල්ලූ මල් වෙඩිල්ලක් දරුවාගේ හිසේ ගැටී තුවාල සිදුව තිබුණා. ඔහු ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණේ වාලච්චේන රෝහල වෙතයි. රෝහලේදී දරුවා මිය ගිය බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ.
0: සියට ටොප් ස්ටෝරී.

0: الذي أتى
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: Falcão AT. Falcão AT.
1: මාර වැඩක් කරන්න යන්නේ ලෝකෙ උස්සම අස්සයා ගැන කතා කරනවා ලෝකෙ උස්සම නිවේදකයෙක් එන්න බලන්න ලෝකෙ වටේ
2: සුභ සන්ධ්‍යාවක් නිශාන් මං හිතන්නේ ලෝකෙ උස්සම නිවේදකයා ඔයාද මමද කියලාත් ඔයා මෙතන කිව්වනම් තමයි වඩා වටින්නේ
1: ඒක පොඩ්ඩක් සංශෝධනය කරන්න පුළුවන් ලෝකෙ උස්සම අස්සයා ගැන කතා කරනවා ලෝකෙ උස්සම නිවේදකයයි ලෝකෙ මිටිම නිවේදකයයි එක අපි යන් ලෝකෙ වටේ වීසා නැතුව අදත් රවුමක් යන්න හවස පහ වෙනකන් නොයාටත් chance එක තියෙනවා දිගටම සියත අහගෙන හිටියොත් අයිෆල් කුළුණ වහලා
2: හැමදාටම නෙමෙයි එක දවසකට හරි අයිෆල් කුළුණ වැහෙනවා කියන්නේ ඒක ලෝකෙම කතා කරන කතාවක් ඇයි මේ සිද්ධිය වුනේ ඒ ගැන දැනගන්න නම් ඔබට අපිව අහගෙන ඉන්න වෙනවා
1: එල් නිනෝ හින්දා සමහර පැතිවලට වැස්ස වැඩි සමහර පැති හොයාගන්න නැහැ නාය ගිහිල්ලා සමහර පැතිවල තිබ්බ වතුර ටිකක් නැත්තරම නැති වෙලා ගිහිල්ලා ඔන්න පැනමා ඇලටත් එල් නිනෝ බලපාලා පැනමා ඇලෙත් නැව් යන එක සීමා කරන්න වෙලා මුකෝ වතුර මට්ටම සෑහෙන්න පහත බැහැලා
2: එක රටක ආච්චි කෙනෙක් ඉන්නවා ඒ ආච්චි පහුගිය දවසක උපන්දිනේ සමරලා දැන් ඔබ කල්පනා කරයි ආච්චි කෙනෙක්ගේ උපන්දිනේ සමරන එක මොකටද මේ කියන්න හදන්නේ මෙච්චර වැදගත් මොකද ඒක කියලා ඒකට හේතුවක් තියෙනවා එයා සමරලා තියෙන්නේ 117 වෙනි උපන්දිනේ
1: සරම කතා අහන්න වීසා ඕනේ අපි යන් ලෝකෙ වටේ මම නිෂාන්
2: මම සප්න

0: මෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
1: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑ කිදිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
2: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්.
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
4: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 2 4 2 2 7 7
6: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
7: අම්ම සල්ලි දාන්නද?
6: ඔව් සල්ලි දාන්න.
7: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
6: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
3: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB- Outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
8: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB තනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තනනි තහනිය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
9: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amatanna Bindu Eka Eka Hatai, Atasi Asu Atai, Hayasi Hata Haya.
10: Learn with SLIT, grow with HEMAS. Study nursing at Althea. Scholarship saha anivarya rakiya avastha. Adama idum karanna SLIT and HEMAS. Adhyapane saha saukhye samuhika shaktiya.
11: ඇලුමිනියම් මනේ
12: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
13: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
14: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
15: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
16: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
17: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
18: සියත පොකට් මනි අනුග්‍රහය.
6: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
3: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- Stable Outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.

0: ප්‍රංශි කියපු ගමන් අපේ මතකෙට ගොඩක් දේවල් එනවා. මම නම් ආසම ප්‍රංශි ගියොත් ලුව කෞතුකාගාරයට යන්න. මොකද මං ආශකරන ආදරය කරනගෙන එහෙ ඉන්නවා. හැබැයි ඉන්නේ බිත්තියක. ඒ ඇවිල්ලා මෝනලීසා. මෝනලීසා සිතුවම තියෙන්නේ ප්‍රංශි ලුව කෞතුකාගාරේ. එතකොට ලුව කෞතුකාගාරේ තියෙන්නේ ප්‍රංශි පැරිස් නුවර. එතකොට ප්‍රංශි ගියොත් මං තවත් ආස දෙයක් තමයි අයිෆල් ටවර් එකට යන්න. ඔය අයිෆල් ටවර් එක කියලා කියන්නේ 1800 ගණන් වල ලෝක ප්‍රදර්ශනයක් තිබිලා තියෙනවානේ ප්‍රංශි. ඔන්න ඕක වෙනුවෙන් හදපු මේ ඇතුළු වීමේ ద్వාරය තමයි අයිෆල් කියලා කියන්නේ. හැබැයි වැඩේ කියන්නේ මේක ගලවලා අයින් කරන්නේ නැහැ. ෆ්‍රාන්සේ මේක හදන්නේ තමන්ගේ ඉදිකිරීම් තාක්ෂණයේ තියෙන ලොකුකම පෙන්වන්න. ඉතින් ඒගොල්ලෝ හිතනවා මේක sannivedana පහසුකම් තියාගන්න ඕන හින්දා විකටම නොහේ තිබුණාවේ කියලා. ඔන්න ඔහොමයි අයිෆල් වල පුරාණ කතාව. හැබැයි වැඩේ කියන්නේ අයිෆල් වහලා.
1: දැන් ඔය අයිෆල් වලට ප්‍රංශයට පෙම්බඳින අයට මේ ආරංචි ඇහුවාම ටිකක් දුක හිතෙන්නත් පුළුවන්. නිසාන් ඔය අපේ ඔෆිස් එකෙත් ඉන්නවනේ ප්‍රංශය ගැන හිම වැඩිපුර කතා කරන වැඩිපුර ඒ ගැන හිතන අය නේද?
0: ඔව්. පහුගිය කාලේ වාගේ පින්තූරයකුත් සමාජ මාධ්‍ය වලට නිකුත් වුණා. හිස්තනක් හාදුවක් සහිත නේද?
1: අපි ඒ කතා පැත්තකින් තියලා කියමුකෝ ඇයි මේ අයිෆල් කුරුණ දවසකට වැහුනේ කියලා. මේකට හේතුව වර්ජනයක්. මෙහෙ වගේම තමයි. එහෙත් හිටපු ගමන් වර්ජන තියෙනවා. හැබැයි මේ වර්ජනයේ නිශාන්න මේගොල්ලන් සංවිධානය කරලා තියෙන්නේ එක විශේෂ හේතුවක් හින්දා. මෙතෙන්දි මේ අසාධාරණයට ලක්වීමක් තමයි හේතුව කියලා අපිට අනාවරණ වුණා. පහුගිය දවසක මේ අයිෆල් කුරුණ නරඹන්න ඇවිත් තියෙනවා පූජකවරුන් පිරිසක්. මේ පූජකවරුන් Hindu ආගමට අයත් පූජකවරුන් කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. දැන් මේගොල්ලන් මේ අයිෆල් කුරුණ බලන්න ආවට පස්සේ මේ අයිෆල් කුරුණේ සේවය කරන සියලුම කාන්තා සේවිකාවන් ඒ ස්ථානෙන් ඉවත් කරලා තියෙනවා. ඒගොල්ලන්ට සේවය කරන්න දීලා නැහැ ඒ අවස්ථාවේ. පිරිමි සේවකයෝ විතරක් මේ පූජකවරුන්ට අවශ්‍ය සේවා පහසුකම් සපයන්න යොදවන්න අයිෆල් කුරුණේ කලමනාකාරීත්වය තීරණය කළා තිබුණා. මෙන්න මේ හේතුව හින්දා මේ අයිෆල් කුළුණේ වැඩ කරන සේවකයන්ගේ වෘත්තීය සමිති තීරණය කළා තියෙනවා වැඩ වර්ජණයකට යන්න. ඒගොල්ලන් කියන්නේ මේ ගත්ත තීරණයේ හින්දා ඒගොල්ලන්ගේ කාන්තා සේවිකාවෝ අපහසුතාවට පත් වුණා. ඒ විතරක් නෙමෙයි පිරිමි සේවකයොත් මේකෙන් අපහසුතාවට පත් වුණා. මේ කලමනාකාරීත්වයේ තීරණයට එරෙහිව මේගොල්ලන් එක් දින සංකේත වැඩ වර්ජණයක් කළා. ඔය වැඩ වර්ජණයේ හින්දා එදා සංචාරකයන්ට අයිෆල් කුළුණේ ඉහළට යන්න අවස්ථාව ලැබුණේ නැහැ. මොකද එක්කගෙන යන්න කවුරුත් නැහැනේ.
0: ඔවිතින් වර්ජන පටන් ගත්තේ ප්‍රංශෙන්නේ. ඔය ප්‍රංශ විප්ලවය හරමිය කළා. අපිටත් පොඩි ගැම්මක් තියෙනවා. අපි විතරක් නෙමෙයි තාම ප්‍රංශෙත් තියෙනවා. සේවකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂණ. කම්කරු පන්තියට ජය වේවා.

0: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0111732000 NIBM The City University The place to be.
1: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
2: අපි ආයේ හමු නොවෙන.
1: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
0: සින්දු සියත අනුග්‍රහය.
2: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ චක්කාරේ.
0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න.
3: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ෂුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසුදු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමාව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟමැති සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
0: සෙලාන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සැලන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
4: හිනාවෙන්න මෙන්න වෙලාව.
5: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
6: අහසින් වැටෙන එක.
5: ඔව් කියනකො අහසින්.
6: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
5: කියනකො.
6: අර අහසින් වැටෙන එක දිහින් බින්දක් කරා.
5: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්සගන්නපා. අහසින් වැටෙන එක දිහින් බින්දුවක්වත් මේ රූබිකන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
7: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM breakfast drive
0: අනුග්‍රහය.
8: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන
9: අඩුම මිලට කොහොමද දෙන්නේ?
10: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
11: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
12: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් නැහැ තියෙනවා.
13: සුබ දවසක්.
14: අලුත් වෙලා.
13: පහසු වෙලා.
14: තෑගි වැඩි වෙලා.
13: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්.
15: ජනපදය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
16: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
17: පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වාලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි.
18: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
19: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට
20: real mapatic experience එකකට නැල්වත්ත බට.
21: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණය porcelain tile එකතුව majestica ලංකා tiles.
22: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
23: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
24: හරි ගියේ හරිම තැනට ගිහින්. LOL එකෙන් ලෝන් එකක් ගත්තේ
25: LOLC Finance.
1: හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
2: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු TPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
3: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0111 544 5000.
14: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
24: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
25: Let's Vietjet.
26: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
27: Nidas Pansika, Aduma Masika Parikekata, Audio System Mekat Karaganna.
28: Avans Second Pona Deyak, Adage Vanna Ganna.
29: Avans Ticket Ticket Pay.
30: Vishwasaya Arakshawa Saha Ihalama Pratilabha Samagin, Commercial Banquet Sthavara Tanpatu Sandaha, Siyata 11k ක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
31: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
32: ස්ටාර්ස් මිලාන් පැෂනයි යුරෝප් පිටවල ගුණේ පෙරි මිලාන් පාස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න.
33: ස්ටාර්ස් මිලාන් පාස්ටා
34: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින්. ACL Fire Guard Wire Flame Retardant Pramithiye Purogamiya
35: Weekend Seatha
36: Divaina Pura

0: අපි මෙහින්නකොට නම් කියනවානේ පොඩි සින්දුවක් අපි නෙමෙයි කියන්නේ අමරදේව මහත්තයා අපි පීනමුකෝ කළුගඟේ කියලා. හැබැයි දැන් පැනමාලේ නම් පීනන්න විදිහක් නෑ මේ දවස්වල බෝට්ටු වෙන එක සීමා කරලායි තියෙන්නේ. මේකට හේතු වෙලා තියෙන්නේ එල් නිනෝ.
1: එල් නිනෝ සංසිද්ධිය ගැන දැන් ලෝකෙම කතා කරන්නේ. ලංකාවෙත් කියනවා ලබන මාසෙ ඉඳන් වහී කියලා. ලබන අවුරුද්දේ පළවෙනි මාස 4 හොද්දට පායයි කියලා. ඉතින් ඔබත් දැම්ම ලෑස්ති වෙලා ඉන්න. ලබන මාසෙ ඉඳන් වැස්ස අපේක්ෂා කරනවා. ඊට පස්සේ ලබන ජනවාරි මාසෙ ඉඳන් පෑවිල්ලක්කේ කියලා දැනට අනාවැකි පළ කරලා තියෙනවා. දැන් මේ එල් නිනෝ තත්ත්වේ හින්දා පැනමා ඇලේ වතුර අඩු වෙලා තියෙනවා. මෙන්න මේ හේතුව හින්දා ලබන 15 වෙනි දිනේ ඉඳන් පැනමා ඇලේ දෛනිකව ගමන් කරන නෞකා සංඛ්‍යාව සීමා කරන්න පැනමා ඇල පරිපාලනය කරන පාලන අධිකාරිය තීරණය කරලා තියෙනවා. නිසාන් ඔයා දන්නවද සාමාන්‍යයෙන් මේ පැනමා ඇලේ දවසකට නැව් 36ක් යාත්‍රා කරා. තාමත් යාත්‍රා කරනවා. හැබැයි 15 වෙනි දේ ඉඳන් මේ ඇලේ දවසකට යාත්‍රා කරන්න පුරුවන් නැව් ගාන 32කට සීමා කරලා තියෙනවා.
0: ඔය ඇට්ලාන්ටික් සාගරේ වගේම පැසිෆික් සාගරේ එකට එක යා කරන පැනමා ඇල පාලනය කරන්නේ ගටුන් සහ ඇලහු වෙලා කියන කෘතිම ජලාශ වලින් ලබා ගන්නා මිරිදිය ජලේ. ඉතින් ඇලේ දෛනික කටයුතු පවත්වාගෙන යන්න අපහසු වෙලා තියෙන්නේ මේ නියඟේ හින්දා. අර අපි කලින් කියපු ජලාශවල ජල මට්ටම අඩු වෙලා තියෙන හින්දා. ඉතින් බලන්නකෝ වැඩේ කියන්නේ නේ මුළු ලෝකෙටම මේ එල් නිනෝ තත්ත්වේ බලපානවා. සමහර විට අපේ බඩු මිල හෙට අනිද්දාට ඉහළ ගියොත් ඔන්න පැනමා ඇල තමයි. සින්දුවක් අහමු.

0: සිර දෙකයි රටට සුබයි. මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
1: ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ?
2: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැනිකෙන්.
3: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්වලදී.

0: Milan Pasta.
1: ඕෂදායි ඩියුරම් පිටිවල ගුණය පෙරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එකරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක්
0: කාස් Milan Pasta.
2: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
3: අම්ම සල්ලි දාන්නද?
2: ඔව් සල්ලි දාන්න.
3: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
2: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික.
4: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
5: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම්පාටින් ACL Fireguard Wire. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසමසම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමයි.
7: අපි දැන් කියන්න යන්නේ සැන්ඩි රොසෙලා.
8: හොයි රොසෙලා.
7: රොසෙලා කියන්නේ බල්ලෙක්.
8: බූ බූ බූ බල්ලෙක්.
7: මද? ඔයා ගොතයිද?
8: නෑ නෑ මං කියන්නේ බව් බව් බල්ලෙක් කියලා බූ බූ
7: නෑ
8: මං කී අවුලක් නෑනේ මොකද මට එහෙම වචන කියන්න පුළුවන්
7: කටේ අවුලක් නෑ ඔළුවේ අවුලක් අතර දිග යන්තම් කියා ගන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ කියන්න ඕන වචන හිතන තැන සමයි අපිට
9: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
10: අනුග්‍රහය
11: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
12: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
13: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
11: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
14: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
15: සියත පොකට් මනී.
16: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

හතරයි විනාඩිය එකයි. වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් ටොයටා වාහනය ගැනද හිතන්නේ? ටොයටා ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම ටොයටා ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: क्या था टॉप स्टोरी।
1: शिरान बासिक के पिया रिमांड। මද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ශිරාන් බාසිග්ගේ පියා ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ අලුත් කඩයංක 3 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. සැකකරු ඒ අත්අඩංගුවට ගත්තේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින්. ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ රුපියල් කෝටි 3ක් වටිනා නිවසක් ගම්පහ ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයකින් මිලදීගෙන ඇති බවටයි. ඒ පිළිබඳ සිදු කරන විමර්ශනවලට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා. මද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ශිරාන් බාසික් මෙරටට රැගෙන ආවේ එක්සත් අරාබියේ රාජ්‍යයේ සිටයි. ඔහුගෙන් රැඳුම් නියෝග මත ප්‍රශ්න කිරීම ක්‍රියාත්මකයි. මේ අතර මත්තල ගුවන්තොටුපළ පරිශ්‍රයට පැමිණෙන මුවන් දඩයම් කර මාංශ අලෙවි කිරීමේ චෝදනා මත ගුවන් හමුදා සමාජිකයන් 5 දෙනෙකු ඇතුළු 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මත්තල පොලිසිය විසින් දඩයම් සඳහා යොදාගත් බවට සැක කෙරෙන ගිනි අවි සහ ජීප් රථයක්ද පොලිස් භාරයට ගත්තා. සැකකරුවන් විසින් දඩයම් කරන මුවන්ගේ මාංශ වලින් කොටසක් බාහිර පාර්ශ්ව වෙත අලෙවි කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
0: සියතා ටොප් ස්ටෝරි. අනුග්‍රහය.
2: සෙනෙහසින් නාදෙන් හදවත් සනසලා
3: මෙතෝලි. සෑම මොහොතක්ම රසවත් කරයි.
2: එකට සෙට්වෙන්න ප්ලස් පොයින්ට්ස් ඇඩ්වෙන්න future එකට ready වෙන්න youth plus
4: youth එකේ වට ප්ලස් පොයින්ට් එකක් RDB youth plus ඉදරුන් දිනවා.
3: we can see it.
5: දශම දෙකෙන් 98.4 සියත දෙව

0: පිළිගන්න ලෝකේ අයිවා මගේ දිහා බලන්න. මම ලෝකේ උසමස්සයා ගැන කියන්න ගියේ. ඉතින් ඔයා උසයි කියලා හරි ඒක හරි අපි ඒක ගැන පස්සේ කතා කරමුකෝ. ඕපනින් එකේ දැම්ම ලෝකේ උසමස්සයයි උසම නිවේදකයයි කියලා. ඉතින් ඒ වෙලාවේ ඉඳලම සප්න හරි අභිමහණින් ඉන්නේ කමක් නෑ. හවස පහ වෙනගන්නේ මේ හැම සෙල්ලමක්ම නේද සප්න.
1: ඔය හිතේ දුකට කියන කතානේ. ඕව එච්චර ගණන් ගන්න එපා. දැන් අපි මේ කියන්න හදන්නේ ලෝකේ උසම අශ්වය ගැන. තාම මේ අශ්වයාගේ වයස අවුරුදු 4ක්. මෙයාගේ උස සෙන්ටිමීටර 199ක්. නිෂාන් ඔයා දන්නවද අශ්වයාගේ උසම ඉන්නේ කොහමද කියලා? මුලින් ඒක කියලා ඉන්න එපේ. අශ්වයාගේ උසම ඉන්නේ අශ්වයාගේ කරපිටතෙක් තියෙන උස. ඒ කියන්නේ එයාගේ පාද පොළවේ ගෑවෙනවනේ. එතන ඉඳන් එයාගේ කරපිටතෙක් තියෙන උස තමයි උස විදිහට ගන්න. ඒ කියන්නේ කරමට්ටමින් තමයි මේ ටේප් එකක් හරි මොකක් හරි තියලා එයාගේ උස මයින්නේ. මේක සාමාන්‍යයෙන් අඩි වලින් කිව්වොත් එහෙම අඩි 6යි අඟල් 5ක් විතර වෙනවා මේ අශ්වයාගේ උස. අවුරුදු 4යි හොඳේ වයස. මේ අශ්වයා වාර්තා වෙන්නේ එංගලන්තේ.
0: තොට්ට කාලා තර වෙලා ඇතිනේ ෆයිස් ඇති වෙනට. මේ අශ්වයා ඔන්න ගිනස් වාර්තා පොතට ඇතුළත් වෙනවා. එංගලන්තේ නොටිම්හැම්ෂයර් ප්‍රාන්තයේ වාසය කරන හියුගෝ නැවති ෂය වර්ගයේ අස්සෙක් තමයි මේ විදිහට කප් ගහලා තියෙන්නේ. දුවල නෙමෙයි උස ගිහිල්ලා. තම තවුරුදු 4යි කියලා සප්න කිව්වනේ. දැන් මේක කරලා තියෙන්නේ විශේෂඥ පශු වෛද්‍යවරයෙක්. එයාලවා තමයි මේ ලාඩම් රහිතව සිදු කරපු බිනුම් ලේඛනගත කරලා තමයි ගිනස් ලෝක වාර්තා සංවිධායකයන් මේ වාර්තාව නිල වශයෙන් තහවුරු කළේ. දැන් වැඩේ කියන්නේ මෙයා තව උස්සෙයි කියලා කියනවා. මොකද මෙයා තාම හැදෙන වැඩෙන වයසේ.
1: සාමාන්‍යයෙන් නිෂාන් මේ ෂය වර්ගයේ අශ්වයන් උසින් සහ විශාලත්වයෙන් ටිකක් අනිත් අයට වඩා වැඩි. මේගොල්ලන්ව අතීතයේ පාවිච්චි කරලා තියෙන්නේ ගොවිතැන් කටයුතු වලට. ඒ වගේම බර අදින ප්‍රවාහන කටයුතු වලටත් මේ අශ්වයන්ව පාවිච්චි කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් මේ ලෝක උසම අශ්වයාට තරු පහේ හෝටලයක වගේ සැලකිල්ලක් තියනවලු යාගේ හිමිකාරයාගේ. එයාට දෙන්න පුළුවන් සියලුම පහසුකම් දීලා බොහොම සැප පහසුවට මෙයාව තියාගෙන ඉන්නවා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. අශ්වයොත් ඉන්නවා නේද අඩි 6 අඟල් 5ක් වෙන. උසගියද ඔයාගේ?
0: දැන් සින්දු අහන වෙලාව, උස බලන වෙලාව නෙමෙයි.

0: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
2: ආසිනා මෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
3: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,055 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු පතත්තයකින් දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
4: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල ආගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 239යි කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 320යි කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීම නව ලංගුවන්නේ 2026 සැප්තැම්බර් 12 සිට 14 දක්වා තුග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි ඔබ ඒ ලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK ඕස්ට්‍රේලියා මැලේසියා හෝ රුසියා විශ්ව විද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0.1132,000 NIBM The City University, the place to be.
5: අදසියව සක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
6: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙන
7: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙද වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
0: සෙලාන් බැංකුවට යුරෝ මනි සම්මාන දෙක අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලාන් බැංකුව 2026 යුරෝ මනි සම්මානයෙන් පෙරදුම් ලබයි.
8: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
9: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
10: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරමනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
11: සියත පොකට් මනි අනුග්‍රහය.
12: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
13: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන Sarvodaya Development Finance. Lanka rating BBB minus stable outlook balapatra bi mulya sahagoki. Sri Lanka tanpatu rakshana yojana kame samajiki.
14: Miss Honda Coolda.
15: Cool. මොකද මම හොට් නේ.
14: ඒක නම් ඇත්ත මිස්. මිස් දැකලා පුරුදු විත් වගේ
15: වෙන්න බෑ. දැකලා පුරුදු නෙවෙයි. සමහරට අහලා පුරුදු ඇති.
16: Oh my god.
14: ඔටි මිස් සුදු කොච්චි.
17: Hot and spicy with sudu kochi. Kochi.
11: Moni siyatama havas dekata sudu kochita.
14: Miss miss. Excuse me miss.
15: No no no. Umma nan show time ekeda vitarai.
11: Sri Lankiya reality vedikave alutma peraliya. Siyata voice of family. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.
18: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: රොබෝ කිව්වොත් ඊළඟට කියන්න ඕන වචනය චීනය කියලා දැන් අපිට සනාථ වෙලා තියෙනවා. මොකද පහුගිය සතිවලත් අපි චීනේ හදපු රොබෝලා ගැන, ඒ වගේම උසේන් බෝල්ට්ගේ වාර්තාව පහු කරලා ගියපු රොබෝ මලල ක්‍රීඩා තරඟ ගැන කතා කළා. ඔන්න චීනේ මේ පාර රොබෝ කෙනෙක් හදලා තියෙනවා. හැබැයි මෙයා ගොඩබිමේ ඉන්න කෙනෙක් නෙවෙයි, මෙයා වතුරේ ඉන්න කෙනෙක්. මොකද්ද මේ රොබෝගේ තියෙන විශේෂත්වය?
1: හරියටම කිව්වොත් මෙයා මාළුවෙක්. මෙයා රොබෝ මාළුවෙ. මෙයාගේ පෙනුමත් සැබෑ මාළුවෙකුට බොහොම සමානයි. ඒ විදිහට තමයි මේ රොබෝව නිෂ්පාදන සමාගම නිෂ්පාදනය කරලා තියෙන්නේ. මෙයාගේ බර කිලෝග්‍රෑම් 2ක්. මේ රොබෝ ක්‍රියාත්මක වෙන්නේ බැටරියකින්. මේ බැටරිය එකපාරක් චාර්ජ් කළාට පස්සේ පැය 5ක් මේ රොබෝ මාළුවට ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. මේ රොබෝ මාළුවගේ තියෙන සුවිශේෂීතාවක් තියෙනවා. ඒ තමයි මෙයාගේ මුඛය තුළ අදෝ රක්ත හඳුනා ගැනීමේ මොඩියුලයක් කාවද්දලා තියෙනවා. ඒ කියන්නේ සවි කරලා තියෙනවා. ඔන්න ඔය මොඩියුලේ හින්දා මෙයාට පුළුවන්කම ලැබෙනවා ජලය ඇතුලේ ගමන් කරනකොට තියෙන ජලජ පැලෑටි, ඒ වගේම ගල්, කොරල් පර වගේ බාධක හඳුනගන්න මේ රොබෝ මත්ස්‍යයාට හැකියාව තියෙනවා. එකපාරක් චාර්ජ් කරාම පැය 5ක් මෙයාට යන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මෙයාට බාධක හඳුනගන්නත් පුළුවන්. තාක්ෂණයේ දියුණුව තමයි ඕක.
0: දැන් මේ රොබෝට ජලයට ගමන් කරනකොට ජලජ පැලෑටි, ගල් වගේ බාධක පහසුවෙන් හඳුනගෙන ඒව මගහැරලා යන්නත් පුළුවන්. මෙයාව යොදාගෙන ඔය විශාල උපකරණ වලට ගමන් කරන්න බැරි තරම් ගොඩාක් පටු තැන්වලට සුමට විදිහට ගිහිල්ලා මිනිස්සු වෙනුවෙන් නිරීක්ෂණ කටයුතු කරන්න හැකියාව තියෙනවා. ඉතින් සමහර වෙලාවට මේ වෙද්දිත් ඔය අපේ මූදුවලත් මත්ස්‍ය රොබෝ ඉඳලා අවශ්‍ය කරන දේවල් ඉතින් බලාගෙන යනවා වෙන්නත් බැරි නෑ. මොකද ඉතින් මේකත් චීනේ වැඩක් නේ.

0: මට හැමදාම ඕනේ උනේ කැමති තැනක ඉඳන් වැඩ කරන ගමන් ජීවිතේ ෆ්‍රී එකේ ගෙවන්න. මගේ ෆොරින් පේමන්ට්ස් PayPal හරහා ඉක්මනින් ලබා ගන්න.
1: කමර්ෂල් බැංකුව හඳුන්වා දෙන අලුත්ම Gig Plus account එකත් එක්ක ඔබ හැමදාම හීන දැකපු ලයිෆ් එක ගත කරන්න දැන් ඔබට පුළුවන්. ෆ්‍රීලාන්සර්ස්ලා වෙනුවෙන් හදපු මේ account එකෙන් PayPal withdrawals, credit card දීමනා, ණය පහසුකම්, multi currency access ඇතුළු තවත් පහසුකම් රැසක්. අදම combank.lk වෙත පිවිසෙන්න.
2: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
2: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0871132777
5: Cargill's Food City සත්‍යන්තී අඩුම මිල පෙරලිය කැරට් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 400යි අපේ මිල රුපියල් 250යි වට්ටක කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 280යි අපේ මිල රුපියල් 120යි මෙම මිල ගණන් පෙර දිනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමන වළංගුවන්නේ 2026 සැප්තැම්බර් 12 සිට 14 දක්වා තොග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම
7: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් බරම් ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම ඉන්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්අංකයේ සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
8: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑ කිදිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
9: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි ලිය කියවිලි අවමයි වාරික පහසුයි ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන් ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114-700 අමතන්න වසර 23ක නොබිඳු විශ්වාසය
10: પરંપરા ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිසම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි
11: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
13: වීකෙන්ඩ් සියත
14: දෙවයින පුරා

0: සාමාන්‍යයෙන් අපේ ඥාතියෙක් අපිව අතහැරලා අවසන් සුසුම් හෙළුවට පස්සේ අපි ගොඩාක් දුක් වෙනවා. ඒක හරිම සාමාන්‍යයි. ඉතින් දේහය පිළිබඳ අවසන් කටයුතු කිව්වහම අපි අහන්නේ මේ දේහය ආදාහනය කරනවාද එහෙම නැත්නම් භූමදාන කරනවාද කියලා. කොහොම වුණත් පරිසරයට යම්කිසි බරක් මේකෙන් ඉතුරු වෙනවා කියලා කෙනෙක් තර්ක කරන්න පුළුවන්. එහෙම තර්ක කරපු පිරිසක් ඉන්නවා ඉන්දියාවේ. උන් විශ්වාස කරනවා තමන්ගේ දේහය පසටවත්, ජලයටවත්, ස්වභාව ධර්මයටවත්, වාතයටවත් කිසිම දෙයකට හානියක් නොවන විදිහට අවසන් ගමන් යන්න ඕනේ කියලා. මේහිද විශේෂම චාරිත්‍රයක් යටතේ තමන්ගේ අවසන් කටයුතු කරන මේ ඉන්දියානුවන් පිරිස ගැන අපි හිතුවා අද කතා කරන්න.
1: මේ වැඩේ කරන්න එක ආගමික නිකායක්. මේගොල්ලන් පාසි කියන ආගමික නිකායට අයත් පිරිස. මේගොල්ලන්ගේ මේ මෘතදේහවල අවසන් කටයුතු සිදු කරන්න කඳු මුදුන්වල විශාල ඒ වගේම විවෘත වටකුරු කුළුණු හදලා තියෙනවා. මේ කුළුණු වලට නිසා නැතුල් වෙන්න පුළුවනුත් එක භාරකරුවන් කොටසකට විතරයි. විශේෂයෙන්ම ඔය දැන් අපි හිතමු මෘත ශරීරයක් මේ කුළුණු වලට ගිහින් දාන්න යනවා කියලා. එතකොට ඒගොල්ලන්ගේ ඥාතීන්ට හෝ නැත්තම් පූජකයන්ටවත් මේ කුළුණු වලට ඇතුල් වෙන්න බෑ. ඒ සඳහා ඇතුල් වෙන්න පුළුවන් වෙනම පිරිසක් ඉන්නවා. ඔවුන් තමයි මේ කුළුණු වල භාරකරුවා. ඒගොල්ලන් ගිහිල්ලා තමයි මේ කුළුණු වල මේ මෘතදේහ තැන්පත් කිරීම සිද්ධ කරන්නේ. දැන් මේ පාසි කියන ආගමික නිකාය පිරිස මේ වගේ ක්‍රියාකාරකමක් කරන්නේ ඇයි කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ධර්මයට අනුව පස, ජලය සහ ගින්න කියන්නේ අතිශයින්ම පූජනීය ද්‍රව්‍ය. මියගිය සිරුරක් භූමදානය කළොත් එහෙම පස අපවිත්‍ර වෙනවා කියලා ඔවුන් පිළිගන්නවා. ඒ වගේම තමයි ගින්නට දැම්මොත් එහෙම ගින්න සහ වාතාශ්‍රය අපවිත්‍ර වෙනවා කියලා ඔවුන්ගේ පිළිගැනීමක් තියෙනවා. ඒකෙහිඳ ඔවුන් විශ්වාස කරන්නේ මේ මනුෂ්‍ය සිරුරු අවසාන මොහොතේදී පරිසරයට බරක් නොවි තවත් ජීවියෙකුගේ ආහාරයක් බවට පත් වෙන්න සෝබා දහමට පූජා කරන්න ඕනේ කියලා. ඒක එක පැත්තකින් හොඳ සංකල්පයක්. ඒ සංකල්පයත් එක්ක තමයි මේගොල්ලන් මේ වැඩේ කරන්නේ.
0: මේ කුළුණු ඇතුලේ වෙන ක්‍රියාදාමය පිට අයට ගිහිල්ලා බලන්න බෑ. කුළුණේ උඩ වෘත්ත තුනක් තියෙනවා. ඒකේ පිටතම වෘත්තේ පිරිමියාගේ දේහත්, මැද කාන්තාවන්ගේ දේහත්, ඇතුළත වෘත්තේ කුඩා දරුවන්ගේ දේහත් තැන්පත් කරනවා. විවෘත අහස යට තියෙන මේ සිරුරේ මස් කොටස් පැය කිහිපයකින් ගිජුලියහිනියන්ට සහ රාජාරියන්ට ආහාරයක් වෙනවා. මැද කුහරය තියෙන්නේ ඉතුරු වෙලා තියෙන ඇටකටු. ඉරේලියට වේලිලා ස්වභාවිකම කුඩුණාට පස්සේ ඒවත් දාන්න. ඉතින් සමාජයේ කොච්චර උසස් කෙනෙක් වුණත්, දිලිඳු යාචකයෙක් වුණත් අවසානයේදී ඒ හැමෝගෙම ඇටකටු එකට එකතු වෙනවා. ඉතින් මේක හරි අපූර්ව නිර්මාණයක් සප්න. මේක ඇතුළේ තියෙනවා පුදුම ඉංජිනේරු තාක්ෂණයක්.
1: මේ කුළුණේ මැද තියෙනවා කුහරයක්. මේ කුහර එකතු වෙන ජලය පසට එකතු වෙන්න කලින් විශේෂ පෙරණයකට ලක් වෙනවා. ඒ කියන්නේ විෂ බීජ හරණය කරලා තමයි පසට එකතු වෙන්නේ. මේක සඳහා ඒගොල්ලන් පාවිච්චි කරනවා අඟුරු, වැලි, හුණු සහ ගල් කියන මේ අමුද්‍රව්‍ය හතර ස්තර හතරක් විදිහට සකස් කරලා ඒකෙන් මේ ජලය පෙරිලා තමයි ඊට පස්සේ පසට එකතු වීම සිද්ධ වෙන්නේ. එතකොට භූගත ජලයට කිසිම විෂ බීජ එකතු වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. හැබැයි මේ වෙනකොට මේ කුළුණු වල ක්‍රියාකාරීත්වයට පොඩි බලපෑමක් කෙල්ල වෙලා තියෙනවා නිසා
0: අද වෙනකොට ගිජුලීනියන්ගේ ගහණය අඩුයි. ඒ හින්දා මේකට වෙනම ක්‍රමවේදයක් මලබාර් හිල්ස් වල තියෙන මේ කුළුණු වලට හයි කරලා තියෙනවා. ඒ තමයි සූර්ය රශ්මි කිරණ නාභිගත කරලා විශේෂ දර්පණ පාවිච්චි කරලා දැඩි සූර්ය රශ්මීන් ස්වභාවිකවම මේ සිරුරු විචලනයට ලක් කරනවා.
1: ඒ තාක්ෂණය සබා දහමට බොහොම හිතකර තාක්ෂණයක්. පරිසරය ගැන හිතන මිනිස්සු නේද? අපිත් අලුත් විදිහට අලුත් දේවල් හිතුවොත් එහෙම මේ පරිසරයට වෙන විනාශයන් ගොඩක් අපිට වළක්ව ගන්න පුළුවන්. එහෙමනම් අපිට යන්න වෙලාවක් ඇවිත් තියෙන්නේ. අපි ලබන සතිය මුණ ගැහෙමු. ඔබට ජයග්‍රහී සතිය. මම සප්න.
0: සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ වීකෙන්ඩ් එක. ආයේ හමු වෙන්නේ දවස් 7කට පස්සේනේ. ඉතින් අරන් එන්න. ලෝකෙ වටේ රවුමක් ගිහිල්ලා හොයන් එන්න පුළුවන් හැමදේම. මම නිශාන්.

ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂකම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ 2025 යුරෝ මනී සම්මානය පෙරදුම් ලබයි.

0: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
1: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මේ මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකේ
3: ඇයි මට අයිති හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
4: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැනිකෙන්.
3: එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී.
5: හොඳ පතුරන්න, කවදාවත් ඔබට වරදින එකක් නැහැ.
6: තමන්ගේ මල්ලට එකතු කරගන්න ඕනේ යහපත් ගුණධර්ම විතරයි. ඒ ගුණධර්ම ඉස්සරහාට අරගෙන යන්න. අපි එකතු කරන්නේ හොඳ දේවල් නම් පින්වන්නේ අපේ මල්ලට හම්බ වෙන්නේ හොඳ දේවල්ම තමයි.
5: සසරම කැටි කරගන්න ධර්මයේම හැසිරෙන්න.
6: ධර්මයේ ශ්‍රවණය කරන්න ඔබට ප්‍රියතාවයක් නැත්නම්, දහම ඇසුරු කරන්න ඔබට ප්‍රියතාවයක් නැත්නම්, ඔබ සසර අතරමං වෙනවාමයි.
5: සසර ගමනෙන් එතර වෙන්න හෙට උදැසන 7ට සිය තහන්නම්.
7: සියත බණ මඩුව.
5: මෙවර දේශකයානෝ රාජකීය පඬිත් ශාස්ත්‍රපති පූජ්‍යපාද කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
8: අපි දැන් කියන්න යන්නේ සැන්ඩි රොසෙලා.
4: හොයි රොසෙලා.
8: රොසෙලා කියන්නේ බල්ලෙක්.
4: බූ බූ බූ බල්ලෙක්.
8: මද? ඔයා ගොතයිද?
4: නෑ නෑ, මං කියන්නේ බව් බව් බල්ලෙක් කියලා. බූ බූ
8: නෑ,
4: මගේ අවුලක් නෑනේ මොකෝ. මට එහෙම වචන කියන්න පුළුවන්.
8: කටේ අවුලක් නෑ, ඔළුවේ අවුලක්. අතන ටික යන්තම් කියා ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. කියන්න ඕන වචන හිතන තැන තමයි අපසට් එක.
9: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය.
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
10: BHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුව. ඔබේ වර්ධනයට.
11: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයි.

0: දැන් වෙලාව හවස 5 විනාඩියකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: Kolkata top story. පලාත් දෙකක උණුසුම ඉහළට. උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල හෙට උණුසුම ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ යාපනය, කිලිනොච්චය, මුලතිව්, වවුනියා, කුරුණෑගල, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවල උණුසුම ඉහළ යා හැකි බවයි. මේ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා. දැන් විදෙස් පුවතක්. සෞදි අරාබියේ කනිජ තෙල් නලමාර්ගයකට එල්ල වූ ප්‍රහාරයට ඉරානය බොහෝ විට වගකිව යුතු බවයි අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ. ප්‍රහාරයට ලක්ුණේ අමෙරිකා නැගෙනහිර බටහිර තෙල් මාර්ගයයි. ලබන නොවැම්බර් මාසයේ මධ්‍යකාලීන මැතිවරණයෙන් පසු ඉරානය සමග යුද්ධය අවසන් වනු ඇති බවට අමෙරිකා ජනාධිපතිවරයා විශ්වාසය පළ කළා. ඔහු සඳහන් කළේ ඉන් පසු ඉන්ධන මිල පහත යනු ඇති බවයි. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
1: Top story. Anugrahaya.
2: Senehasin radhin hadavat sanasala
3: medoli sam mohatak man rasavat karai
2: ekata set wenna plus points advenna future ekata ready wenna youth plus
4: youth teke wata plus point ekak rdb youth plus idurum ginuma
5: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: මට හැමදාම ඕනේ උනේ කැමති තැනක ඉඳන් වැඩ කරන ගමන් ජීවිතේ ෆ්‍රී එකේ ගෙවන්න. මගේ ෆොරින් පේමන්ට්ස් PayPal හරහා ඉක්මනින් ලබා ගන්න.
1: කමර්ෂල් බැංකුව හඳුන්වා දෙන අලුත්ම Gift Plus account එකත් එක්ක ඔබ හැමදාම හීන දැකපු life එක ගත කරන්න දැන් ඔබට පුළුවන්. freelancers ලා වෙනුවෙන් මහදපු මේ account එකෙන් PayPal withdrawals, credit card දීමනා, ණය පහසුකම්, multi currency access ඇතුළු තවත් පහසුකම් රැසක්. අදම combat.lk වෙත පිවිසෙන්න.
2: වාර්තාපිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩිතහනේ රුපියල් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත දනඩිතහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM where innovation earns recognition.
4: Sri Lankika ihalama pramithiyata saha jaathyantara tattyanta anukoola wenna padapu Genuine Recovery jaathika surakshita karaneya Galani Fire Shield Purple Fire Tank velanda pole.
5: Pote kannadi amathaka velane.
6: Amma salli dannada?
5: O salli danna.
6: Oy form ekak dennako. Man amma kannadi wenna.
5: Tanna honda nan innet hondaya.
6: Oya wage honda kenekuta ganadunu karanda e wageema honda tanak ona.
4: Sthavarathwaya vishwasaniyathwaya saha arakshawa ihalima laba di obe sthavara tanpotuwata ihala poliyak laba dena hondama tana Sarvodaya Development Finance hondama tanak honda aayojanayak. 13.19 adama matanna. Lanka rating BBB minus stable outlook balapatra abi mulya samagamuki. Sri Lanka tanpotu rakshana yojana kramaye samaj Kiki.
7: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
8: එහෙමයි.
7: එහෙම කියලා බලන්න. හිටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තර මඩු ගන්න. කොහෙන්ද තමන්ට මේ තරම් සල්ලි?
8: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනී.
7: වාසි කොහෙන්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
8: වාසිනා මිනිහ කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
7: ඈ?
1: සංවර්ධන ලොතරැය්‍ය හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000, 5,50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
4: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0.7118492492 0.7111377. Global University Partners, Number 221, Dharmapala Mawata Kolamba 7.
9: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
10: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කෝගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි, රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 239යි, කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 320යි, කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන අවලංගු වන්නේ 2026 සැප්තැම්බර් 12 සිට 14 දක්වා තුග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
11: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0.1132000 NIBM The City University The place to be.
12: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
13: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
14: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
15: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා.
16: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
17: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714152151 WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
18: සියත පොකට් මනි අනුග්‍රහය.
5: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
4: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන Sarvodaya Development Finance. Lanka rating BBB minus stable outlook balapatra abi mulya samagamuki. Sri Lanka tanpatu rakshana yojana kramaye samajike.
19: Theatre Tele Depaya. Aluth kalawakata telinaatya pelak balanna.
9: Oy
19: අය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
15: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
20: රාජ්‍යරය ගොබ්බයා.
21: එයි, කාටද ගොබ්බයා તો ගොබ්බයා කිව්වේ?
22: නිලබල කරේති ඔලමුල පුරේ.
16: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්.

0: الشخصي أتى.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයි.

0: After levels, psychology, biomedical science and nursing study කරන්න, Althea සමග එකතු වෙන්න, පිවිසෙන්න www.slit.lk. Slit and Hemas, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය. රසවත් කරයි
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
2: ඔබ තවමත් මේ වැරද්ද කරනවද? නිවසේ ඉවතලන පොල්කටු පොල්ලි අපතේ දමනවද? මේවා විදේශ විනිමය උපයන පොල්ලාශ්‍රිත ප්‍රධානතම අමුද්‍රව්‍ය වේ. එබැවින් නිවසේ ඉවතලන පොල්කටු පොල්ලිලි නිවසට පැමිණ පොල්කටු එකතු කරන ජංගම රථවලට හෝ ඒ ආශ්‍රිත කර්මාන්ත ශාලාවලට ලබා දී මුදල් උපයන්න. රටටත් වාසි පරිසරයත් සුරකී. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
1: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
3: ගාගිලිස් ෆුඩ් සිටි සතියන්තයේ අඩුම මිල පෙරලිය මුරුංග කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 600යි අපේ මිල රුපියල් 120යි දිගුල් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 600යි අපේ මිල රුපියල් 280යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමනා වළංගු වන්නේ සැප්තැම්බර් 12 සිට 14 දක්වා තුග අවසන් වනතුරු පමණයි කොන්දේසි සහිතයි
4: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා හදවත් දිනෝ හිතවත්කම හරි

0: ආරාමදායි ඩියුරම් පිටිවල ගුණේ පෙරි මිලාන් පාස්තා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක්
1: ස්ටාර්ස් මිලාන් පාස්තා
2: රස කල්පනා බාවෙලා පායලා රැපුලා
3: මෙහෙම චිල්ලකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා
4: අපි ආයේ හමු නොවෙන
3: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ මම කිව්වේ සින්දු ගැන එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
5: සින්දු සියත අනුග්‍රහය
6: දැනෙන්න අඳින්න රිසිසේ
5: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු
7: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ෂුවලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමකින් සුපිරිසුදු රණින් නිමව ස්වර්ණාභරණ ගුණාත්මක භාවයේ සහ අසමසම නිමව සහතික කරයි ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සලසගන්න ළඟමදී සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න
8: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL fire guard wire then dump party ACL fire guard wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමිය
9: මිනිස්සු හරිම ලෝබයි තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලඟ වෙනවා
10: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි
11: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි මම දන්න එක මට ඒ ණය ගෙවන්න බෑ කියලා
10: රැයක් පුරා විඳින පැයක්
12: රැදායයි
10: ඊදායයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න
13: අපි අහන්නේ කාලගුණ විපර්යාස සිදුවන්නේ වායුගෝලයේ කුමන ස්තරයේද 1 පරිවර්තීය ගෝලය 2 තාප ගෝලය
14: පරිවර්තීය ගෝලය
7: නවය වසර ඉගෙන ගන්න ගාල්ලින් ඕසද දෙමික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
15: Yatha Pocket Money.
7: සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දෙවයිනපුරා
1: We can සියත.

0: හොඳ පතුරන්න කවතාවත් ඔබට වරදින එකක් නෑ.
1: තමන්ගේ මල්ලට එකතු කරගන්න ඕන යහපත් ගුණධර්ම විතරයි. ඒ ගුණධර්ම ඉස්සරහාට අරගෙන යන්න. අපි එකතු කරන්නේ හොඳ දේවල් නම් පෙන්වන්නේ අපේ මල්ලට හම්බ වෙන්නේ හොඳ දේවල්ම තමයි.
0: සසරම කැටි කරගන්න ධර්මයේම හැසිරෙන්න.
1: ධර්මයේ ශ්‍රවණය කරන්න ඔබට ප්‍රියතාවයක් නැත්නම්, දහම ඇසුරු කරන්න ඔබට ප්‍රියතාවයක් නැත්නම්, ඔබ සසර අතරමං වෙනවාමයි.
0: සසර ගමනෙන් නැතර වෙන්න හෙට උදැසන 7ට සිය තහන්නා.
2: සියත බණමඩුවා.
0: මෙවර දේශකයානෝ රාජකීය පඬිත් ශාස්ත්‍රපති පූජ්‍යපාද කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
3: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
4: Assetline Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Assetline Finance අදම එන්න, අදම ආරං යන්න. අමතන්න 011 14 700.
5: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
6: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
5: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළමුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේකබඩුවල ලස්සන.
7: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
5: යාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
8: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගෙල්ස් ස්පොට්සිටි වෙතින් මෙගා වට්ටම්. හොත්පලේ චීස් වෙජර්ස් ඉතිරි රුපියල් 200යි. ප්‍රේමා කොත්තුමි ඩයිමරිස් පහේ පැක් ඉතිරි රුපියල් 245යි. මංචිටි කිරිමාරි ඉතිරි රුපියල් 100යි. බටවල තේ ඉතිරි රුපියල් 160යි. Kagels for today.
9: Selan Bankota Euro Money Sammana Deka. Akandava Devanwarata Sri Lankave Paribhogika Addakim Sandaha Visishtatama Bankuwa Lesa. Sri Lankave Suluha Madhyama Parimana Vyapara Sandaha Visishtatama Bankuwa Lesa. Selan Bankuwa 2026 Euro Money Sammanayen Pedum Labai.
10: 2025 de GDP eken 16.7% dakwa raje aadayama ihala giya. Meka rati salli dan rata winuwen.
11: Api aanduwa wasara 2 ratata subai.
12: Meya mudal gewa prachare karunu lada denwimake.
13: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.

0: ප්‍රයෝජනදායි ඩියුරම් පිටිවල ගුණය පිරි මිලාන් පාස්තා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක්
1: ස්ටාර්ස් මිලාන් පාස්තා
2: පුතේ කන්නාඩි අමතක වෙලානේ
3: අම්ම සල්ලි දාන්නද
2: ඔව් සල්ලි දාන්න
3: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මගේ කන්නාඩි වෙන්න
2: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
3: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13/19 අදමම තන්න ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකී ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි
4: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද ආයෙම එහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ දාන්නකෝ WhatsApp message එකක්
5: දැන්ම දරුවගේ නම්යි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න
4: ප්‍රශ්න 4යි රුපියල් 5000යි
6: යප පොකට් මනි
7: සියත දෙවයින පුරා

0: සේතහගෙන ඉන්න දැන් වෙලාව හවස 6යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939.3

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: ජනපති පොළොන්නරුවට මහින්ද අනුරාධපුරයට ශිරාන් වාසිකේ පියා රිමාන්ඩ් සංවිධානාත්මක අපරාධකරුවන්ගේ නව උපක්‍රමයක් පිළිබඳ අනාවරණයක් ට්‍රම්ප්ගෙන් ඉරානයට චෝදනා
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
2: Weekend Theater.
3: අනුවටයි 0.2 අනුවටයි 0.4 සියත දෙව

0: මට හැමදාම ඕනේ උනේ කැමති තැනක ඉඳන් වැඩ කරන ගමන් ජීවිතේ ෆ්‍රී එකේ ගෙවන්න. මගේ ෆොරින් පේමන්ට්ස් PayPal හරහා ඉක්මනින් ලබා ගන්න.
1: කමර්ෂල් බැංකුව හඳුන්වා දෙන අලුත්ම Gig Plus account එකත් එක්ක ඔබ හැමදාම හීන දැකපු ලයිෆ් එක ගත කරන්න දැන් ඔබට පුළුවන්. ෆ්‍රීලාන්සර්ස්ලා වෙනුවෙන් මහදපු මේ account එකෙන් PayPal withdrawals, credit card දීමනා, ණය පහසුකම්, multi-currency access ඇතුළු තවත් පහසුකම් රැසක්. අදම combank.lk වෙත පිවිසෙන්න. ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදවූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
2: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
1: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
2: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන ආසියෙක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුමහත අමතන්න 0.112 200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: ඔබත් A level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0.112 200 NIBM The City University, the place to be.
3: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස්මයි සීතා. සීතා හදවත් දිනූ හිතවත්කම.
4: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර්. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයි.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: වංචා දූෂණවලට පියවර ගන්නා බව ජනපති පොළොන්නරුවේදී කියයි. පොහොට්ටුවේ රැලියට මහින්ද අනුරාධපුරට ශිරාන් බාසිග්ගේ පියා රිමාන්ඩ්. සංවිධානාත්මක අපරාධකරුවන්ගේ නව උපක්‍රමයක් පිළිබඳ අනාවරණයක්. ට්‍රම්ප්ගෙන් ඉරානයට චෝදනා.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: සෙනෙහසින් නාදමින් හදවත් සනසලා.
3: මෙදෝලි සෑම මොහොතක්ම රසවත්.

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම
1: කෑමෝ යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කර භාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ. වාහනේ පැත්ත රදිනවා වගේ.
3: ටයර් ටික චෙක් කරගත්තොත් නරකද?
2: ටයර්? මං හිතුවේ සස්පෙන්ෂන් නවුලක් කියලා.
3: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හැදරනේ.
1: බ්‍රේක් කරනකොට වංගුවක් ගන්නකොට ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න ලංකාවේ පාරවල් වලට ගැළපෙන ටයර්ක
4: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS Silvetin විශ්වසනීය ධාවනයකට.
5: වංචා දූෂණ සම්බන්ධයෙන් අඛණ්ඩව පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර් දිසානායක පවසනවා. ඔහු මේ බව පැවසුවේ පොළොන්නරුවේ පැවති ගොවි රැලියට එක්වෙමින්. මේ හිදී අදහස් පළ කළ නියෝජ්‍ය මාත්‍ය TB සරත්.
6: රජවරු නෙවෙයි අපි, ඔබ ඔබේ නියෝජිතවරු. හැබැයි දැන් ඔබේ ප්‍රශ්න ගැන කතා කරමින්, ඔබේ ගැටලු ගැන කතා කරමින්, ඔබ හදපු ආණ්ඩුවට වඩා ආණ්ඩුවක් හදනවයි කියමු බොරු බේගල් කියමින් බන්ධනාගාර අතුලේ ඉඳගෙන සුළං හමන්නේනවා. ඒ සුළං හමන්නේ නෑ. අද අපි ඔහොම පැහැදිලිව කියනවා, අනුරාධපුර සුළඟට වඩා දසදහස් ගණනින් පුලතිසිපුර සුළඟ හමලා තියෙන්නේ. පුලතිසිපුර ගොවි ජනතාවගේ ශක්තිය හමලා තියෙන්නේ. එනිසා හරි පැහැදිලි, ගොවියා මේ රටේ මේ ආණ්ඩුව රකින්නවයි කියලා.
5: ගොවීන් මුහුණ පා සිටින ගැටලු විසඳීම සඳහා පියවර ගන්නා බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවේ.
7: දමට අනුරාධපුරේ ඉඳන් ආවට පස්සේ මේනකොට කිව්වා අනුරාධපුරේ කෙනෙක්, අනුරාධපුරේ අද රැලියක් තියනවලු. ඒ රැලිය වේදිකාවේ වම් පැත්ත බලපුවාම අපපිට කට්ටිය ඉන්නවලු. දකුණු පැත්ත ගලපුවාම සකපිට කට්ටිය ඉන්නවලු. අර නඩු වහනේ වගේ අපපිට කට්ටියයි සකපිට කට්ටියයි එකතු කරලා පෙන්වන්න හදනවා බලය තියනවා කියලා. හැබැයි රටෙන් එකතු කරලත් පෙන්වන්න බැරි වෙච්ච බලයක් අද පොළොන්නරුවේ ගොවි අම්මා තාත්තා පුලතිසිපුර වලට ඇවිල්ලා සහතික කරමින් තිබෙනවා. ආණ්ඩුව අපේ ආණ්ඩුව කියලා සමුපකාර සහ වියලේ මණ්ඩල හරහා ගොවියගේ තෙතවී ටිකත් ඒ සහතික කරපු මිලට අරගෙන වී ප්‍රශ්නය සදාතනිකව විසඳීම සඳහා අවශ්‍ය වෙච්ච වැඩපිළිවෙලක තමයි අපේ ආණ්ඩුව දැන් කටයුතු කරමින් තියෙන්නේ.
5: මේ රැලිය ඇමතු ජනාධිපති අනුර කුමාර් දිසානායක.
7: එනිසා අපිට ලැබෙන්නේ මොකද්ද? නතර වුණු රටක්. හැබැයි දුවමින් තිබ්බනම් සමහරවිට දෙන්නෙත් නැතිවි. එහෙම නෙනේ. ආ නතර වෙන්නම ඕනකම තිබ්බ දෙන්න. නේද? හැබැයි කට්ටිය මොකද කරේ? මාධ්‍ය සාකච්ඡා තියෙනවා නේද? ඒකාබද්ධ සමුළු තියෙනවා. විදුලිය තෙල් නැති වෙන්න යන්නේ, විදුලිය කපන්න යන්නේ, ගෑස් සීග වෙන්න යන්නේ. කිව්වෙ නැද්ද? මේ මාස දෙක තුනකට කලින් සමහර අය කැට තියලා කිව්වා ජූලි මාසෙ නම් කපනවාමයි කිව්වා. අප්‍රේල් වල කපනවාමයි කිව්වේ නැද්ද? අවුරුද්දට නේද? නෑ ගමන් යන්න තෙල් නැති වෙයි කිව්වා. හැබැයි මොකද කරේ? ජනතාවට ආමන්ත්‍රණ කියලා කිව්වා. මම පාර්ලිමේන්තුවට ගිහිල්ලා කිව්වා රටට නෑ අපි සැලස්ම හදලා තියෙන්නේ විදුලිය විනාඩියක්වත් කපන්නේ නැතුව තෙල් නේද හිගයක් ඇති වෙන්නේ නැතුව රටේ ජනතාවට දෙන්න ලෑස්ති කියලා. ඒගොල්ලෝ හඬ හදාගත්තා ඒගොල්ලන්ගේ පවුල් වලට. ඒගොල්ලන්ගේ උඩ කට්ටියට බෙදාගෙන කන්න. ආපුවේ අහුවෙන හොඳයි. පවුල් පිටින් මතක තියාගන්න. ඒවට තමයි ඒගොල්ලෝ ආණ්ඩුව ඇති. හැබැයි අපේ ආණ්ඩුව ඇති මේ රටේ ජනතාව එකතු වෙලා ජනතාව වෙන. එහෙමනම් ජනතාව වෙනින් ආණ්ඩුව මොකද්ද කරන්නේ? ඉස්සරලම ජනතාවට හොඳ ආදායම් මාර්ගයක් හදන්න ඕන.
5: ජනතාව ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුව බිහි කළ බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
7: හොරු තක්කඩි එලවලා මේ ආණ්ඩුවද කවුරු වෙනුවෙන්ද? මේ රටේ පොදු ජනයා වෙනුවෙන් හදපු ආණ්ඩුවක් මේක. නිසා මේ ආණ්ඩුව තමයි මේ රටේ ජනතාව බලා ගන්න ආණ්ඩුව තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. ජනතාව බලා ගන්න ආණ්ඩුව. මීට කලින් ආණ්ඩුව හදුව කවුද? පාතාලය බලා ගන්න ආණ්ඩුව. උඩු කාර්යය බලා ගන්න ආණ්ඩුව. ජාවාරම් කාර්යය බලා ගන්න ආණ්ඩුව. දූෂිතය බලා ගන්න ආණ්ඩුව. මතක තියාගන්න මේ ආණ්ඩුව ජනතාව බලා ගන්න ආණ්ඩුව අරගොල්ලන්ට දඬුවම් දෙන ආණ්ඩුව. මතක තියාගන්න. එහෙමයි මේ ආණ්ඩුව. ඉතින් මීට වඩා මොකද තියෙන ආණ්ඩුව?
5: පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අත්තු ඉරණම ඉදිරියේදී විපක්ෂයේ සෙසු පිරිස්වලටද අත්වීමේ අවධානමක් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අනුරාධපුරයේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැලියට එක්වෙමින්. ජනරැලිය පැවැත්වෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්. ආණ්ඩුව ඉවත් කිරීමේ අරමුණින් අනුරාධපුර ජනරැලිය පැවැත්වීමක් සිදු නොකරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි සඳහන් කළේ.
8: අනුරජනාධිපතිතුමනි, මේ ආවේ අනුරාධපුරෙන් අපි ඔබව එළවන්න නොවේ. එළවන්න දාවි මගේ අම්මා. අපි ආවේ අනුර මහත්තයා ඔබතුමාව එළවන්න නෙමෙයි. මේ විදියට රට පාලනය කරවතින් ඔබතුමාව එළවන කාලය ඉක්මන් කරගන්නවා කියලා කියන්නයි යදාවේ කියන කාරණාව ආඩම්බරෙන් මතක් කරනවා. ආවේ එළවන්න නොවේ, ආවේ මතක් කරලා යන්න.
5: මේ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාථන්.
9: මංගේ ඉල්ලාලයා වෙනුවටමා මං ඒ දුට්ට හැමිටද රජතුමා වෙනුවටමා මම මෙතන අවිලා ඉන්නේ මම එකක් කියන්නම් ඔයාලට අපේ මිනිස්සු මේ පච්චිය විශ්වාස කරා අපේ මිනිස්සු කොත්තමල්ලි ජනාධිපතිතුමා විශ්වාස කරා විශ්වාස කරලා බිලියන් ගාන සල්ලි දුන්නා දැන් නාමල් මන්ත්‍රීතුමා දාපු ගමන් අපේ සමහරු ගිර චුම්බලා ඉන්නවා අන්න නාමල් වැදෙන්න ගලව වෙනවා 14 වෙනිදා හැබැයි මම එකක් කියන්නම් අපිට ගත්ත සල්ලි වලට ඔහොම චූන් දෙන්නපා කියලා කියන්නේ අපේ ඩයස්පෝරා එකේ
5: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේ කම්සාගර කාර්යවසම් සඳහන් කළේ නාමල් රාජපක්ෂ අනාගතයේ රටට නායකත්වය සපයනු ඇති බවයි.
9: ඔබට බෑ ඒ රිදි රේඛාව හිරගෙවල් වල දාලා නවත්තන්න. නාමල් රාජපක්ෂ කියනේ තරුණ නායකයාගේ ඒ දර්ශනය ඔබට නවත්තන්න බෑ. ඒ ගමන ඔබට නවත්තන්න බෑ. හිරගෙවල් වල දාලා ඔබට නවත්තන්න බෑ. නාමල් රාජපක්ෂ කියන ඒ තරුණයා ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා හැටියට මේ රට නැවතත් ඔහුගේ පියා කලා වගේ ශාස්ත්‍රීයමත් ජාතියක් බවට පත් කරනවා කියන ප්‍රතිඥාව දෙමින්
5: මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදයගම්මන් පිළ
9: කිසිම සාක්ෂියක් නැතුවයි නාමල් රාජපක්ෂ මහත්තයව අත්අඩංගුවට අරන් තියෙන්නේ සල්ලි ලැබුණු නිමල් පෙරේරා නිදහසේ එයාගේ සාක්ෂියට නාමල් මන්ත්‍රීතුමා ඇතුලේ මේකද නීතිය මේකද යුක්තිය කියන එක අපි ප්‍රශ්න කරනවා මේක හරිම භයානක ප්‍රවණතාවයක් ඒ නිසා නාමල් මන්ත්‍රීතුමා තමන්ගේ ප්‍රතිවාදියා විදියට සලකගෙන කටේ පිට්ටු ඉරෙවෙච්ච විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අපි කියන්නේ විපක්ෂයේ නායකයන්ට අපි කියන්නේ මේ ලොතරැයිය ඇදෙන ඊළඟ අවාසනාවන්තයා ඔබ විය හැකි.
5: ආණ්ඩුවට ජාත්‍යන්තර පිළිගැනීමක් නොමැති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කළේ.
9: 18 වෙනි බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙනවා. අපේ ජනාධිපති පොළොන්නරුවට වෙලා පච විදිනවා. චීන ජනාධිපති ෂී ජින්පින් එතන, මේ ජින්පින් අතන, රුසියානු ජනාධිපති ව්ලාඩිමීර් පුටින් එතන, ඉරාන ජනාධිපති මසූද් පෙසෙස්කතාන් එතන, එක්සත් ජාතීන්ගේ මහලේකම් එතන. අඩු ගානේ ආරාධනාවක්වත් නැහැ. අල්ලපු රටේ බ්‍රික්ස් 18 වෙනි රාජ්‍ය නායක සමුළුව මහින්ද ජනාධිපතිතුමා වැපුටු වෙයි කියනං අම්මට සිරි ඉන්නේ එතන. අතන මෙතන කොතනවත් නැති අනුර දැන් ඉන්නේ පටවපුරමින් රජරට පොළොන්නරුවේ හෙට එනවා මෙහෙට.
5: සංවිධානාත්මක අපරාධකරුවන් සහ මද්‍රව්‍ය ජාවාරකරුවන් අනුගමනය කරන නවතම උපක්‍රම හඳුනාගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්. වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර පහක් එල්ල වී ඇති බව පොලිසිය සඳහන් කළා. පොලිස් මාධ්‍ය කොට්ටහාසය සඳහන් කළේ එම ප්‍රහාර අතරින් ප්‍රහාර තුනක් සිදු ඇත්තේ ගල්කිස්ස කොට්ටහාසය තුළ බවයි. මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේ අපරාධ මර්ධනය සඳහා ත්‍රිවිධ හමුදාවේ දායකත්වය ලබා ගැනීමට අවධානය යොමු ඇති බවයි. ඒ සඳහා මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බවද අමාත්‍යවරයා පැවසුවා. ඊයේ අලුයම දෙහිවල සිරිසඟබෝ මාවතේ නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් පිරිමි දරුවන් දෙදෙනෙකු මිය ගියා. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බඩෝවිට අසංකගේ සමීපතමයන් වාසය කළ නිවසක් ප්‍රහාරයේ ඉලක්කය වී තිබුණා. එහෙත් සැකකරු විසින් අත්බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇත්තේ යාබද නිවසකට බවයි පොලිසිය පැවසුවේ. මෙම සිද්ධිවලට සම්බන්ධව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත කියා සිටියා.
10: ඔය සිද්ධ වෙන සෑම අපරාධයක් මේ කල්ලි අතර සිද්ධ වෙන දේවල් නෙවතෝ සාමාන්‍ය ජනතාව අහිංසක ජනතාව ඉලක්ක කරගෙන සිද්ධ වෙන දේවල් නෙවෙයි. එතනදී අපි කියන දේවල් තමයි අලුතින් අපි දැකපු දේවල් තමයි අවස්ථා තුනකදී විවිධ කොළඹදී වෙඩි තැබීම් වෙනුවට ඒගොල්ලෝ අලුත්ම උපක්‍රමයක් වශයෙන් අත් බෝම්බ තමන්ගේ සිද්ධ කරන පටන් ගන්න තියෙනවා. ඊයේ දෙවිවර සිද්ධියත් ඒ වගේ සිද්ධිය. ක්‍රමයේ දැන් අපි අඳුනගෙන තියෙන්නේ අපි සිද්ධීන් නොවනවා කියලා අපිට කියන්නේ සිද්ධීන් වෙනවා. හැබැයි මීට පොලිසිය ක්‍රියාකාරකම් STF එකේ ක්‍රියාකාරකම් මේ වගේ ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතුව අපි විශාල වශයෙන් මෙහෙම මේ ප්‍රදේශවල කරනවා. පුද්ගලික නම අපිට අදාළ නැහැ. අපි සේල්ව ක්‍රියාකාරකම් හැම ප්‍රදේශෙම විදිහට ක්‍රියාන ඕන්ටත් අපි මේ කරගෙන ක්‍රියාකාරම් අනුව ඉදිරියේ දේවල් බලන්න පුළුවන් වෙයි. අපි ඒ අය හඳුනගෙන තියෙන පොක්‍රම් හඳුනන තියෙන ස්ථාන හඳුනන තියෙන ඉදිරියේ අවශ්‍ය ක්‍රියාපොලි අපි ගන්නවා.
5: මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන ශිරාන් බාසිග්ගේ පියා ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ අලුත් කඩේ අංක 3 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. සැකකරු ඊ අත්අඩංගුවට ගත්තේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ විසින්. ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ රුපියල් කෝටි 3ක් වටිනා නිවසක් ගම්පහ ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයකින් මිලදීගෙන ඇති බවටයි. ඒ පිළිබඳ සිදුකරන විමර්ශනවලට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා. මද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ශිරාන් බාසික් මෙරටට රැගෙනාවේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිටයි. ඔහුගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම් ක්‍රියාත්මකයි. ව්‍යාජ අංක තහඩුවක් සවිකරන ලද යතුරු පැදියකින් ගමන් කරමින් සිටි හලාවත ප්‍රාදේශීය සභාවේ සභිකයෙකු මාදම්පේ නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභිකයෙක්. එකම අංකය සහිත යතුරු පැදි දෙකක් මාදම්පේ නගරයේදී මාදම්පේ පොලිසිය රථවාහනංශයේ නිලධාරීන් විසින් පරීක්ෂා කරනු ලැබුවා. එහිදී තහවුරු වී ඇත්තේ සැකකාර ප්‍රාදේශීය සභා සභිකයා ධාවනය කළ යතුරු පැදියේ සවිකර ඇත්තේ ව්‍යාජ අංක තහඩුවක් බවයි. මේ අතර මත්තල ගුවන්තොටුපළ පරිශ්‍රයට පැමිණෙන මුවන් දඩයම් කර මාංශ අලෙවි කිරීමේ චෝදනා මත ගුවන් හමුදා සාමාජිකයන් 5 දෙනෙකු ඇතුළු 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මත්තල පොලිසිය විසින් දඩයම් සඳහා යොදාගත් බවට සැකකෙරෙන ගිනි අවි සහ ජීප් රථයක්ද පොලිස් බහරයට ගත්තා. සැකකරුවන් විසින් දඩයම් කරන ලද මුවන්ගේ මාංශවලින් කොටසක් බාහිර පාර්ශ්ව වෙත අලෙවි කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පුද්ගලයන් ඉලක්ක කරගත් ව්‍යවස්ථා හෝ ව්‍යවස්ථා සංශෝධන ගෙනීමෙන් වැළකිය යුතු බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පැවති වැඩසටහනකට එක් වෙමින්.
11: මේ පුද්ගල කේන්ද්‍ර කරගෙන අලුත් ව්‍යවස්ථාවක් ගෙනා යුතු නැහැ. අපි දන්නවා අපේ රටේ ඉතිහාසයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගත්තොත් පළවෙනි සංශෝධනයේ සිට සංශෝධන ගණනාවක්ම පුද්ගලයන් කේන්ද්‍ර කරගෙන, එක්ක පුද්ගලයන් ඉලක්ක කරගෙන නැත්තම් පුද්ගලයන් උදෙසා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් ගෙනල්ලා තියෙන්නේ. මේ වගේ විදිහට පුද්ගල කේන්ද්‍ර කරගෙන ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ ව්‍යවස්ථා සංශෝධනවල ප්‍රශ්නේ තමයි ඒ පුද්ගලයන් මාරු වෙනවා. නව ව්‍යවස්ථාවක් හදන කොට පුද්ගල කේන්ද්‍ර කරගන්නේ නැතුව ඊට එහා ගිය මූලධර්ම කේන්ද්‍ර කරගත්ත ව්‍යවස්ථාවක් විය යුතුයි කියන එක මම අදහස් කරනවා.
5: අධිකරණ සේවා කොමිෂන් සභාවේ සංයුතිය පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ.
11: අධිකරණ සේවා කොමිෂන් පහළ අධිකරණවල විනය පාලනය, සමහර රටවල අධිකරණ සේවා කොමිෂම විනිශ්චකාරවරුන්ගෙන් විතරක් සමන්විත වෙන්නේ නැහැ. සිවිල් සමාජයේ නියෝජිතයන්, එහෙම නැත්නම් වෙන ශාස්ත්‍රවල නියෝජිතයන්ොත් අධිකරණ සේවා කොමිෂමේ සිටින. අධිකරණ සේවා කොමිෂමේ සංයුතියත් ගැනත් කල්පනා කරන්න වෙයි. ඊගාවට විනිශ්චකාරවරුන් වගවීම තවත් තහවුරු කරන්න අපිට හැකියාව තියෙන්න ඕනේ. අධිකරණයේ තීන්දුව පිළිබඳව විවේචනාත්මකව ප්‍රශ්න කරන්න මීට වඩා නිදහස තියෙන්න ඕනේ අධිකරණයේ ක්‍රියාකලාපය ගැන. ඒක මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාවට තිබිය යුතු අයිතියක්.
5: මේ අතර 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ලබන 24 සහ 25 යන දිනවල පැවැත්වීමට තීරණය කළා. ඒ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභා රැස්වීමේදී එහිදී තීරණය කර ඇත්තේ අදාළ පනත් කෙටුම්පත් දෙකෙහි දෙවන වර කියවීමේ විවාදය 24 සහ 25 යන දෙදින පැවැත්වීමටයි. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය අවසන් වුණේ පසුගිය දෙවනදායි. එහි රහසිගත නිගමනය කථානායකවරයා වෙත යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළා. වාලච්චේන ප්‍රදේශයේදී මල්වෙඩිල්ලක් පුපුරා යාමෙන් සිදු වූ අනතුරකින් දරුවෙකු මියගොස් තිබෙනවා. මියගොස් ඇත්තේ 14 හැවිරිදි වියෙහි පසුවන දරුවෙක්. එම ප්‍රදේශයේ ආගමික උත්සවයක් පවත්වා ඇත්තේ ඊයේ රාත්‍රියේදී. එහිදී දැල් වූ මල්වෙඩිල්ලක් දරුවාගේ හිසේ ගැටී තුවාල සිදුව තිබුණා. ඔහු ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණේ වාලච්චේන රෝහල වෙතයි. රෝහලේදී දරුවා මියගිය බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. සෞදි අරාබියට අයත් ඛනිජ තෙල් නල මාර්ගයකට එල්ල වූ ප්‍රහාරයට ඉරානය බොහෝ විට වගකිව යුතු බවයි ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ප්‍රහාරයට ලක්ුණේ ඇමරිකා නැගෙනහිර බටහිර තෙල් නල මාර්ගයයි. ලබන නොවැම්බර් මාසයේ මධ්‍යකාලීන මැතිවරණයෙන් පසු ඉරානය සමග යුද්ධය අවසන් වනු ඇති බවට ඇමරිකා ජනාධිපතිවරයා විශ්වාසය පළ කළා. ඔහු සඳහන් කළේ ඉන්පසු ඉන්ධන මිල පහත යනු ඇති බවයි. සෞදි අරාබියේ තීරණාත්මක තෙල් නර මාර්ගයක් වසා දමා තිබෙනවා. ඒ තෙල් නලයට එල්ල වූ ප්‍රහාරයත් සමගයි. මෙම සිද්ධියෙන් පසු හමුදා නිලධාරියෙකු සේවයෙන් පහ කළ බවයි ඉරාකය පැවසුවේ. යලි සිරස්තල වංචා දූෂණවලට පියවර ගන්නා බව ජනපති පොළොන්නරුවේදී කියයි. පොහොට්ටුවේ රැලියට මහින්ද අනුරාධපුරයට. ශිරාන් බාසිග්ගේ පියා රිමාට්. සංවිධානාත්මක අපරාධකරුවන්ගේ නව උපක්‍රමයක් පිළිබඳ අනාවරණයක්. ට්‍රම්ප්ගෙන් ඉරානයට චෝදනා. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්නවංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුභරාත්‍රියක්.
12: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: මේක මාර සීන් එකක්. සූර්යගෙන් අලුත් ෆිල්ම් එකක්.
2: මෙච්චරකල් සූර්යා 47 කියලා නම් කරලා තිබ්බ අලුත රිලීස් වෙන්න තියෙන මූවි එක දැන් සීන් කියන නමට ඔෆිෂියලි චේන්ජ් කරලා තියෙනවා.
1: ඔහුගේ මූවි එකේ ටයිටල් රිවීල් ටීසර් එකත් රිලීස් වුණානේ. හැමදාම ඔඩියන්ස් එකට වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් දෙන ජීතු මාධවන් තමයි මූවි එක ඩිරෙක්ට් කරන්නේ.
2: රූල්ස් එච්චර ගණන් ගන්නේ නැති වෙනම ස්ටයිල් එකකින් ප්‍රශ්න විසඳන පොලිස් ඔෆිසර් කෙනෙක්ගේ කැරක්ටර් එකක් තමයි ෆිල්ම් එකේ සූර්යා කරන්නේ.
1: මේක සූර්යා මේ අවුරුද්දට කරන තුන්වෙනි ෆිල්ම් එක. දිවාලි දවසට ෆිල්ම් එක රිලීස් කරන්න තමයි මේ වෙනකොට ෆිල්ම් ක්‍රූ එක ප්ලෑන් කරලා තියෙන්නේ.
0: Talk of the Town.

0: හොඳ පතුරන්න කවදාවත් ඔබට වරදින එකක් නෑ.
1: තමන්ගේ මල්ලට එකතු කරගන්න ඕන යහපත් ගුණධර්ම විතරයි. ඒ ගුණධර්ම ඉස්සරහට අරගෙන යන්න අපි එකතු කරන්නේ හොඳ දේවල් නම් පෙන්වන්නේ අපේ මල්ලට හම්බ වෙන්නේ හොඳ දේවල්ම තමයි.
0: සසරම කැටි කරගන්න ධර්මයේම හැසිරෙන්න.
1: ධර්මයේ ශ්‍රවණය කරන්න ඔබට ප්‍රියතාවයක් නැත්නම්, දහම ඇසුරු කරන්න ඔබට ප්‍රියතාවයක් නැත්නම්, ඔබ සසර අතරමං වෙනවාමයි.
0: සසර ගමනේ නතර වෙන්න හෙට උදැසන 7ට සිය තහන්නම්.
2: සියත බනමඩුව.
0: මෙවර දේශකයානෝ රාජකීය පඬිතු ශාස්ත්‍රපති පූජ්‍යපාද කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
3: දේම මගින් ඈත් වෙන්නේ.
4: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැ නිකන්.
3: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්වලදී.
5: සයන්ස් වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at Slit. අධමයදුම් කරන්න පිවිසෙන්න www.slit.lk. Slit and Hemas අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
6: ලාන් බැංකුට යුරුම නිසාමන දෙක අකණ්ඩවදවනවරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ලාන් බැංකුව 2026 යුරුම නිසාමනින් පෙරුම් ලබා
7: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිත
8: අපි දැන් කියන්න යන්නේ සැන්ඩි රොසෙලා.
9: හොයිස් රොසෙලා.
8: රොසෙලා කියන්නේ බල්ලෙක්. මද? ඔයා ගොතයිද?
9: නෑ නෑ මං කියන්නේ බව් බව් බල්ලෙක් කියලා ඒ බූ බූ නෝ. නෑ මං කී අවුලක් නෑ නේ මොකද මට එහෙම. වචන කියන්නේ බලන්න.
8: කටේ අවුලක් නෑ ඔළුවේ අවුලක්. අතන ටික යන්තම් කියා ගන්න. බල ඒක ප්‍රශ්නයක් නෑ. කියන්න ඕන වචන හිතන තැන තමයි අප්සෙට් එක.
10: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය
0: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
11: BHCC නිවාස නැය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
12: ඒක හරිම අපූරු ලෝකයක් හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ
13: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ ඒ වෙනුවට දැනට ඉන්නේ මම ප්‍රශ්නයක් නෑනේ
12: මියුසික් කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් එල්එම්ජී ආ තේක්ක බඩුවල ලස්සන
9: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන් තේරුණාද
12: එයාගේ නම සීතා සීතා මට කෑ ගැස්සුනානි එතකොට මට හැරුණා වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙතර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
13: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
14: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
15: කවදත් කාගේත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire දැන් දම් පාටින්. ACL Fireguard Wire Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
16: අපි අහන්නේ කාලගුණ විපර්යාස සිදුවන්නේ වායුගෝලයේ කුමන ස්තරයේද? 1. පරිවර්තීය ගෝලය 2. තාප ගෝලය
17: පරිවර්තීය ගෝලය
18: ඉස්කෝලේ 9 වසර ඉගෙන ගන්න ගාල්ලින් ඕසද දෙමික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්නා ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714 151 151ට අපිට WhatsApp කරන්න.
19: සියත පොකට් මනී
18: සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.

0: දැන් වෙලාව රාත්‍රී 7යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ තියන්න. නැතිනම් අමතන්න 0112939.3

0: back-to-back love songs.
1: මට අයම ඔයා වෝනන එත් එක්කම එක පාරක් ඉස්සර තරම් මාදරෙන් ඔයා දිහාම් බලාගෙන ඉන්න හිතන හිතන තැන්වල ඇවිදින්න මහාගේ හිනාවෙන්න අයමෙනවා.

නෙවෙයි. ඔයාගේ අයිතිය මංගවන්නේ කියලා. ඒත් ඔයාගේ හිතේ මගේට තාම නැති වෙලා නැහැ කියලත් මං දන්නවා. පුළුවන් නම් එක දවසකට එන්න. මං ආසයි ටිකක් කරේනාවක් ගෙන්න ගන්න මගේ මුණට.

0: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදව ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
2: මිස් හොඳ කූල්ද?
3: Cool. මොකද මම හොට් නේ.
2: ඒකනම් ඇත්ත මිස්. මිස් දැකලා පුරුදුත් වගේ
3: වෙන්න බෑ. දැකලා පුරුදු නෙවෙයි. සමහරවිට අහලා පුරුදු ඇති.
4: Oh my god.
2: ඔඩි මිස් සුදු කොච්චි.
5: Hot and spicy with sudu kochi. Kochi.
6: Moni siyatama havasa dekata sudu kochi ta.
2: Miss, miss. Excuse me, miss.
3: No, no, no. Umma nang short time ke de vitarai.
7: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
8: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
9: Hello, hi. මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
7: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77.
10: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
11: ආවා ආවා! තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තංකයේ සමග 0.779 6767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සයිතයි.
12: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0.111 732 1000. NIBM The City University, the place to be.
13: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
14: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
15: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
16: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
17: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
18: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
19: සියත පොකට් මනි අනුග්‍රහය.
20: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
21: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන Sarvodaya Development Finance. Sri Lanka rating BBB minus stable outlook balapatra bi mulya sahagoki. Sri Lanka tanpa rakshana yojana kame samajika ki.
22: Finishing wahalak lesa color of flow wajabena.
23: Sit padagani kal pavati avalakshana novi. Oyat wahaleta washi wenna. Finishing wahalak nam color of samai.
24: Theater Tele Depaya. Aluth kalawakata tele natya pelak balanna.
25: සඳුදා
24: සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
26: සියත TV තුලින්.

back-to-back love songs. ආසයි බලාගෙනන්න ඔයාදයාම ඒ පිල්ලමක්කත් නොකා ලෝබයිමට ඉක්මනින්ම යනවට ඔයා ලඟ ඉන්න වෙලාව විරාමයක්කත්

මට තියෙන ලස්සනම මතක තියෙන්නේ ඔයා එක්ක. මගේ හිතේ සැනසීම තියෙන්නේ ඔයා ගාව. ඈතකට යන්න බෑ නිමේෂයකටවත්. කඳුළු තියලා ඔය නීල නුවන් ගාවා.

0: මගේ අකාන උත්සාහන්න අහසින් වැටන එක දීවක්වත් මේ රෝබි කරන දිට යන්න නොදී ඒක ඔක්කොම පරාක්න සමුදට පුරුවන් ඕන කියලාද?
1: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය.
2: පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
3: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
4: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
5: ශ්‍රී ලාංකිකයන් 95% වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
6: සුබ දවසක්.
7: අලුත් වෙලා.
6: පහසු වෙලා.
8: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්.
10: රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
12: පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වාලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි.
13: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114 700 678.
14: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට
15: real mapping experience එකකට නැල්වත්ත බට.
16: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන majestica ලංකා tiles.
17: ඔබ අසකරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
18: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114 700 550.
19: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOL සේකෙන්නේ ලෝන් එකක් ගත්තේ
6: LOLC Finance. හරියන්න හරිම තැන.
10: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
0: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
3: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0111 544 5000.
8: දැන් වියජෙටෙක් කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. one way ticket එකක් දැන් $90 ඉඳන්.
16: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
4: Let's Vietjet.
3: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
1: Nidas Pansika, Adumo Masika Parikya Gata, Audio System Mega Karaganna.
13: Avance Second Pona Deyak, Adage Vanna Ganna.
14: Avance Ticken Tika Pay.
3: Vishwansi Arakshava Saha Ehlamu Pratilaba Samagin, Commercial Banquist Thavara Tanpatu Sandaha, Siyata Ekulahak Da ක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
20: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
21: ස්ටාර්ස් මිලාන් පරශුරායි යුරෝප පිටවල ගුණේ පිරි මිලාන් පාස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් ස්ටාර් කෙනෙක් කරන්න.
22: ස්ටාර්ස් මිලාන් පාස්ටාස්
23: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින්. ACL Fire Guard Wire Flame Retardant Pramithiye Purogamiya
24: Dorakulu Erena Mataka Seppu
25: Minissu Harima Lobai Tamanta Dælunu Tamanma Dælunu Aya Langata Venaya Lang Wenawa
24: Jeevithe Aya Vaya Piyawana Geepada Sakki
26: Aadareeta Premeeta Mama Taama Ayata Nayai Mama Dannawa Eka Mate Nayagewanna Ba
24: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
23: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර්. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
2: රස කල්පනා බාවෙලා පායලා රැපුලා.
5: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට
7: ඔයාට මෙහෙම හිතෙනවා.
9: අපි ආයේ හමු නොවෙන.
5: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
11: සින්දු සියත අනුග්‍රහය.
12: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ චාත්තාරේ.
26: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
27: අතාරින්න බෑ වගේද?
26: නෑ ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න.
28: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ජුවලර්ස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමකින් සුපිරිසුදු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමාව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සලස ගන්න ළඟමැති සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
29: අපි අහන්නේ කාලගුණ විපර්යාස සිදුවන්නේ වායුගෝලයේ කුමන ස්තරයේද? 1. පරිවර්තීය ගෝලය 2. තාප ගෝලය.
30: පරිවර්තීය ගෝලය.
28: ඉස්කෝලේ 9 වසර ඉගෙන ගන්න ගාල්ලෙන් ඕසද දෙමික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
31: සියත පොකට් මනි.
28: සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
32: Weekend සියත.
33: සියත. දෙවයින පුරා

back-to-back love songs. ඔයන් නැතුවනත් දවස් ගෙවෙන්නේ හරිම සෑල්ලුවෙන්. ඉතින් ඔයාටත් හිතෙනව ඇති මං ආදරය කරන්න නැතුව ඇති කියලා. දන්නවද මැනික, මං ආදරය කළේ නැති වෙනවා කියලා දැනගෙන. ඔයා එක්ක ඉඳපු හැම තප්පරයක්ම වින්දේ. ඔයා නැති කාලෙක ඒව මතක් කරලා සැනසෙන්න හිතාගෙන. අනික මනසේ ඇස්සල කඳුළු නෑ කියලා ඒ කෙනාට දුක දැනෙන්නේ නෑ කියන්න බෑ. ඉතින් ඔයා නැති පාළුව මට දැනෙනවා. ඔයා නැති අඩුව මට හොඳටම තේරෙනවා. ඒත් ඔයා දුන්න ආදරේ හැමදාම මාව ජීවත් කරවනවා.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: Brand new unit registered do not free will එකක් ගන්නව නම් Asset Line Finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 will පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න Asset Line Finance
3: After levels, minds explore karana ready da. Enroll BSc Honours Psychology degrees at SLIT. Adamaidum karana www.slit.lk. SLIT and HEMAS adhyapane saha saukhya satkare samuhika shaktiya.
4: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
6: සෙලාම් බැංකුවට යූරෝ මනි සම්මාන දෙක. අඛණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස. සෙලාම් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙක් නම් ඒට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක් 0.7133 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition
7: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire දැන් දම් පාටින් ACL Fireguard Wire ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: back-to-back love songs.
1: මහවැස්සක් හේතර හවසක් කියන්නෙම මට ඔයාව මතක් වෙන වාර වැඩි.

මට හිතෙන්නෙම මුළු ලෝකෙම මට වේලු කරනවා වගේ, ඔයාවම මතක් වෙන්න හේතු හදනවා වගේ. ඔයාට පුළුවන් නම් එක මතකයකටවත් ඉන්නේ නැතුව ඉන්න, මගේ පාළුව මට විඳ ගන්න.

0: රාත්‍රිය 8යි විනාඩි 3යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

back-to-back love songs. මං කොහොමද සැනසීමෙන් ඇස්පියාගන්නේ ඔයා ළඟ නැති ලෝකෙක? මං කොහොමද ආයෙම ඇත්තටම හිනා වෙන්නේ මගේ මැණික නැති මොහොත?

ඔයා මහා උලකක් ඇවිලෙන මගේ හිත නිවපෝ. ඔයා මහා ගංගාවක් මගේ ආදර පිපාසේ නිවපෝ. ඔයා මට මැණිකක්, මං වෙනුවෙන්ම මැවුණා.

0: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition. ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදවූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
1: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.112200 ෆිච් රේටින්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
0: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කෝගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 239යි කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 320යි කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 255යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනාව ලඟවන්නේ 2026 සැප්තැම්බර් 12 සිට 14 දක්වා තුග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි. ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාල ලෙකින් ලෝ පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0.11732000 NIBM The City University, the place to be.
2: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
3: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000 කට අම්මනා.
6: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ 9කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
9: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
10: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
11: Sarvodaya Development Finance. Sri Lanka rating BBB minus stable outlook balapatra bi mulya sahagoki. Sri Lanka tanpatu rakshana yojana kame samajike.
12: Theater Tele Depaya. Aluth kalawakata tele natya pelak balanna.
13: 4 dina gana podi kossak thiyen.
14: Man nan hitanne ada.
12: Dakina heena penena manayata langwada siyalla bonduwa yana nimishaya.
15: Api ona abiyogaya bara gan lasti.
16: Mata ona kareth me wage challenge ekak ganna puluwam taruna kollo kelu tika.
12: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව
17: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.

Back-to-back love songs. ආයම වචන එන එකක් නෑ මට ඔයාගේ නමට මේ අන්තිම පාර ඔයා වෙනුවෙන් ලියන.

පිරේ සමහරට නැතිවේ. ඔය හිතට මං නැති අඩුව තැනේ සමහර විට එකත් නැතිවේ. හැබැයි ඔය මොනදේ වුණත් මටනම් තවතොරටත් දැනෙන්නේ නැතිවේ. මොකද මගේ හිත මේ වෙද්දෙත් ගලක් වෙලා ඉවරයි.

0: ஹாகில்ஸ் ஃபுட் சிட்டி சத்யந்தி அடும மில பெரலிய கேரட் கிலோகிராம் එකක් වෙළඳ පොළ මිල රුපියල් 400යි අපේ මිල රුපියල් 250යි වට්ටක කිලෝග්‍රෑම් එකක් වෙළඳ පොළ මිල රුපියල් 280යි අපේ මිල රුපියල් 120යි මෙම මිල ගණන් පෙර දිනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමනා වළංගුවන්නේ 2026 සැප්තැම්බර් 12 සිට 14 දක්වා තොග අවසන් වනතුරු පමණයි කොන්දේසි සහිතයි
1: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402 0718 312 477. Global University Partners, Number 221, Dharmapala Mawatha, Colombo 7.
2: මිනිස්සු හරීම ලෝබයි. තමන්ට දැනුණු, තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
3: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
4: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නවා ඒක මට ණය ගෙවන්න බෑ කියලා.
3: රැයක් පුරා විඳින පැයක්.
5: රැදායයි.
3: කීදායයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැ 10ට සියත අහන්න.
6: අපි අහන්නේ කාලගුණ විපර්යාස සිදුවන්නේ වායුගෝලයේ කුමන ස්තරයේද? 1. පරිවර්තීය ගෝලය, 2. තාප ගෝලය.
7: පරිවර්තීය ගෝලය.
8: ඉස්කෝලේ 9 වසර ඉගෙන ගන්න ගාල්ලින් ඕසද දෙමික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි කමයි වසරයි 0.714 151 151. අපිට WhatsApp කරන්න.
9: යත පොකට් මනි
8: සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.

back-to-back love songs. මං කිව්වා මට ලඟ වෙන්න එපා කියලා. මං කිව්වා මං ගැන බලාපොරොත්තු තියාගන්න එපා කියලා. ඒ කාලේ මං කියන දේ අහන්න ඔයා ලෑස්ති වෙලා හිටියේ නෑ. අද ඔයා කියන දේ අහන්න මට පුළුවන්කම

දැනටම කෙනෙක්ගේ වෙලා ඉවරයි. එයාට වරදක් කරන්න මට බෑ. කොච්චර කඳුළු වෙනවත් දැන්වත් ඔයා නවතින්න ආයෙ ආයෙම හිත රිද්ද ගන්නේ නැතුවා.

0: සියත පත්තරේ විතසා උදේ 7:50ට අනුග්‍රහය
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
3: පතුරන්න කවදාවත් ඔබට වරදින එකක් නෑ.
4: තමන්ගේ මල්ලට එකතු කරගන්න ඕන යහපත් ගුණධර්ම විතරයි. ඒ ගුණධර්ම ඉස්සරහට අරගෙන යන්න අපි එකතු කරන්නේ හොඳ දේවල් නම් පෙන්වන්නේ අපේ මල්ලට හම්බ වෙන්නේ හොඳ දේවල්ම තමයි.
3: සසරම කැටි කරගන්න ධර්මයේම හැසිරෙන්න.
4: ධර්මයේ ශ්‍රවණය කරන්න ඔබට ප්‍රියතාවයක් නැත්නම්, දහම ඇසුරු කරන්න ඔබට ප්‍රියතාවයක් නැත්නම්, ඔබ සසර අතරමං වෙනවාමයි.
3: සසර ගමනෙන් එතර වෙන්න හෙට උදැස්සන 7ට සිය තහන්න.
5: සියත බණ මඩුව.
3: මේ වරදේ දේශකයානෝ රාජකීය පඬිතු ශාස්ත්‍රපති පූජ්‍යපාද කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
6: ඇයි මට අයිති හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
7: ඈත් වුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ
6: නිකන්. එන්න ආදරය අරන් යන්න. ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී
8: සෙලන් බැංකුවට යූරෝ මනි සම්මාන දෙක අකණ්ඩව දෙවන වරට ශ්‍රී ලංකාවේ පාරිභෝගික අධ්‍යක්ෂීම් සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශිෂ්ටතම බැංකුව ලෙස සෙලන් බැංකුව 2026 යූරෝ මනි සම්මානයෙන් පෙරුම් ලබයි.
9: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් ෆෝචුන් කුකින් ඔයිල් ඉතිරි රුපියල් 620යි, කිල්ස් චිකන් සොසේජර්ස් ඉතිරි රුපියල් 290යි, ස්ප්‍රයිට් ඉතිරි රුපියල් 130යි, ඊවා ඩ්‍රයිටෙක්ස් බින්ස් රුපියල් 135යි. කගිල්ස් ෆුඩ් සිටි
10: ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්, පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනෑන්ස් අදම එන්න, අදම අරන් යන්න. අමතන්න 011 114 700.
11: අපි දැන් කියන්න යන්නේ සැන්ඩි රොසෙලා.
12: හොයිස් රොසෙලා.
11: රොසෙලා කියන්නේ බල්ලෙක්.
12: බූ බූ බූ බල්ලෙක්.
11: මද? ඔයා ගොතයිද?
12: නෑ නෑ මං කියන්නේ බව් බව් බල්ලෙක් කියලා. බූ බූ
11: නෝ.
12: නෑ මගේ අවුලක් නෑනේ මොකද මට එහෙම. වචන කියන්න බලන්න.
11: කටේ අවුලක් නෑ ඔළුවේ අවුලක්. අතන ටික යන්තම් කියා ගන්න. බුල ඒක ප්‍රශ්නයක් නෑ. කියන්න ඕන වචන හිතන තැන තමයි අප්සෙට් එක.
13: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
14: BHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුව ඔබේ වර්ධනයට.
2: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි. සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.
15: Do do do do do do.

සියත දෙවයින පුරා back to back love songs අඬන තරමට දුක ඉවර වෙනවන මිනිස්සු හැමදාම අඬයි ලියන තරමට වේදනාව ඉවර වෙනවන මිනිස්සු හැමදාම ලියයි අපි අඬන්න ඕන ඇති තරම් වේදනාව ලියන්න ඕන හැබැයි ඒ දුකවත් වේදනාවවත් ඉවර කරන්න බලාගෙන නෙවෙයි මොකද ඒ දේවල් ඉවර වෙන දේවල් නෙවෙයි හැමදාම ඇති වෙන දේවල් ඉතින් දුක වේදනාව අවසන් වෙයි කියලා හිතනවට වඩා එන ඕන දුකක් වේදනාවක් විඳින්න පුරුදු වෙන්න ඒ තරමට හිත හැමින් හැමින් හයිය කරගන්න අන්න එතකොට මොන තරම් ප්‍රශ්නාවත් ඔබට විඳවන්න

0: මිස් හොද්ද කූල්ද
1: කූල් මොකද මම හොට්නේ
0: ඒකනම් ඇත්ත මිස් මිස් දැකලා පුරුදුත් වගේ
1: වෙන්න බෑ දැකලා පුරුදු නෙවේ සමහරට අහලා පුරුදු ඇති
0: අඩේ මිස් සුදු කොච්චි
2: Hot and spicy with Sudu Kochi. Kochi.
3: Mori Siyatama, how was a dekata? Sudu Kochi ta.
0: Miss, miss. Excuse me, miss.
1: No, no, no. Umma nang short time me kedu vitarai.
4: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
5: හයි මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
6: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 2 3 4 5 6 7 8
7: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
8: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
0: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
9: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
10: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
11: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
3: සියත පොකට් මනි අනුග්‍රහය.
12: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
13: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන. Sarvodaya Development Finance. Lanka rating BBB- stable outlook. Balabatra B. Mulya Samagokhi. Sri Lanka Tanpatu Rakshana Yojana Kame. Samajikiki.

0: أتى.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
2: රැනවෙයි විනාඩි 31යි දැන්.

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
2: අහසින් වැටෙන එක.
1: ඔව් කියනකෝ අහසින්.
2: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
1: කියනකෝ.
2: අර අහසින් වැටෙන එක දිහා බින්දක්වත්.
1: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකාන හවුස්ස ගන්න එපා. අහසින් වැටෙන එක දිවිලුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
3: රටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය.
4: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95% වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා.
9: තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් රුපියල් මිලියන 45 සිට ඉහළට. අදම කතා කරන්න 0710-777-333.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
14: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
15: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
16: ඕනම කැමක් temperature කරගන්නේ තනියම බත්තල්වත්ත බට.
17: real mobility experience එකකට නැල්වත්ත බට.
18: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවක් majestica lanka tiles.
19: ඔබ අසකරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
20: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින්. 0114-700-550.
21: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOL සේකෙන්නේ ලෝන් එක ගත්තේ
22: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115-715-555 අමතන්න.
23: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
24: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0111-544-5000.
25: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
26: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
27: Let's Vietjet.
24: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
28: Nidhas Panseka, Aduma Masika Parikekata, Audio System Meka Karaganna.
29: Avans Second Phone Deyak, Adage Vanna Ganna.
30: Avans Ticket Ticket Pay.
24: Vishwasya Arakshava Saha Ehalama Pratilabha Samagin, Commercial Banquet Sthavara Tanpatu Sandaha, Siyayata Ekulahak ක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
31: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779-67-67-67 මිස් කෝල් එකක් දෙන්න.
32: ස්ටාර්ස් මිලාන් පැෂදායි යුරෝප පිටවල ගුණේ පෙරි මිලාන් පැස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරා.
33: ස්ටාර්ස් මිලාන් පැස්ටාස්
34: පවුදත් කාගේත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින්. ACL Fire Guard Wire Flame Retardant Pramithiye Purogamiya
35: Dorakulu Erena Mataka Seppu
36: Minissu Harima Lobai Tamanta Dælunu Tamanma Dælunu Ayalagata Venaya Lang Wenawa
35: Jeevithe Ayavaya Piyawana Geepada Sakki
37: Aadareeta Premeeta Mama Tama Ayata Nayai Mama Dannawa Eka Mate Nayage Wage
0: කරගන්න බෑ කියලා.
35: රැයක් පුරා විඳින පැයක්
0: රැදායයි ගීතායයි
35: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැ 10ට සියත අහන්න.
1: අපි අහන්නේ කාලගුණ විපර්යාස සිදුවන්නේ වායුගෝලයේ කුමන ස්තරයේද? 1. පරිවර්තීය ගෝලය 2. තාප ගෝලය.
2: පරිවර්තීය ගෝලය.
3: ඉස්කෝලේ නවය වසර ඉගෙන ගන්න ගාල්ලෙන් ඕසද දෙමික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
4: Yatha Pocket Money.
3: සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: හොඳ පතුරන්න කවදාවත් ඔබට වරදින එකක් නැහැ.
3: තමන්ගේ මල්ලට එකතු කරගන්න ඕනේ යහපත් ගුණධර්ම විතරයි. ඒ ගුණධර්ම ඉස්සරහාට අරගෙන යන්න. අපි එකතු කරන්නේ හොඳ දේවල් නම් පෙන්වන්නේ අපේ මල්ලට හම්බ වෙන්නේ හොඳ දේවල්ම තමයි.
2: සසරම කැටි කරගන්න ධර්මයේම හැසිරෙන්න.
3: ධර්මයේ ශ්‍රවණය කරන්න ඔබට ප්‍රියතාවයක් නැත්නම්, දහම ඇසුරු කරන්න ඔබට ප්‍රියතාවයක් නැත්නම්, ඔබ සසර අතරමං වෙනවාමයි.
2: සසර ගමනෙන් එතර වෙන්න හෙට උදැස්සන 7ට සිය තහන්නා.
4: සියත බණ මඩුව.
2: මෙවර දේශකයානෝ රාජකීය පඬිත් ශාස්ත්‍රපති පූජ්‍යපාද කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
5: අපි දැන් කියන්න යන්නේ සැන්ඩි රොසෙලා.
6: හොයි රොසෙලා.
5: රොසෙලා කියන්නේ බල්ලෙක්.
6: බූ බූ බූ බල්ලෙක්.
5: මද? ඔයා ගොතයිද?
6: නෑ නෑ මං කියන්නේ බව් බව් බල්ලෙක් කියලා බූ බූ නෑ මං කී අවුලක් නෑ නේ මකරෝ මට එහෙම වචන කියන්නේ බලන්න
5: කටේ අවුල නෑ ඔළුවේ අවුල අතන ටික යන්තම් කියා ගන්න බුල ඒක ප්‍රශ්නයක් නෑ කියන්න ඕන වචන හිතට තන සමයි අප්සෙට් එක
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
8: අනුග්‍රහය
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලවේ පුංචිකාර නිවස
9: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
10: Brand new unath register do not free will ekak gannawa nam asset line finance tamai liyakiya bili avamai warika pahasui free will potata hadisi nayak unath ganna puluwan obage sihina prirodha rataya adama obe karaganna asset line finance 0114700 yamatanna wasara 23 ka nobindunu vishwasaya
11: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනි දෙන්න
2: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
11: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
12: සියත පොකට් මනි.
2: We can සියත.
13: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙව

0: Weekend Theater.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777. Miss හොඳ කුල්ද?
3: Cool. මොකද මම හොට් නේ.
0: ඒක නම් ඇත්ත මිස්. මිස් දැකලා පුරුදු විත් වගේ
3: වෙන්න බෑ. දැකලා පුරුදු නෙවෙයි. සමහරට අහල පුරුදු ඇති.
4: Oh my god.
0: ඔඩි මිස් සුදු කොච්චි.
5: Hot and spicy with සුදු කොච්චි. කොච්චි.
6: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට.
0: මිස් මිස් excuse me miss.
3: No no no. උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි.
7: සියතම ටෙලි දෙපහය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
8: මම හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලා මේ වගේ අලුත් ඉන්නවද?
9: මොකද මේ වගේ කියන්නේ?
7: සම්මතන ඇති, සම්මත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
10: සාස් ලංකාවට වෙලා කොහොමද නැම හොයාගත්තේ?
11: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: වටයි දශම දෙකෙන් අනු වටයි දශම හතරෙන් සියත දෙවයින පුරා
1: We can see a third.

0: සේප්පෝ.
1: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලඟ වෙනවා.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්න එක මට ඒ ණය ගෙවන්න බෑ කියලා.
0: රැයක් පුරා විඳින පැයක් රැදායයි ගීතායයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැ දහයට සියත අහන්න.
3: දෙස කල්පනා බාවෙලා පායලා රැපුලා.
4: මෙහෙම චිල්ලකේ අහගෙන ඉන්නකොට
5: ඔයාට මෙහෙම හිතෙනවා.
6: අපි ආයේ හමු නොවෙන.
4: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
7: සින්දු සියත අනුග්‍රහය.
8: දැනෙන්න අඳින්න රිසිසේ සලු පිළිසිලාරේ චාප්කාරේ
7: දිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ ගොඩ යන්න
9: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ජුවලර්ස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමගින් සුපිරිසුදු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමාව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සලසගන්න ළඟමදී සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
10: අපි අහන්නේ කාලගුණ විපර්යාස සිදුවන්නේ වායුගෝලයේ කුමන ස්තරයේද? 1. පරිවර්තීය ගෝලය, 2. තාප ගෝලය.
11: පරිවර්තීය ගෝලය.
9: ඉස්කෝලේ 9 වසර ඉගෙන ගන්න ගාල්ලින් ඕසද දෙමික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 152 ට අපිට WhatsApp කරන්න.
12: යත පොකට් මනි.
9: සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
13: Weekend Seta.
14: Seta. Divina Purana.

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: හොඳ පතුරන්න කවදාවත් ඔබට වරදින එකක් නැහැ.
3: තමන්ගේ මල්ලට එකතු කරගන්න ඕනේ යහපත් ගුණධර්ම විතරයි. ඒ ගුණධර්ම ඉස්සරහාට අරගෙන යන්න අපි එකතු කරන්නේ හොඳ දේවල් නම් පින්වන්නේ අපේ මල්ලට හම්බ වෙන්නේ හොඳ දේවල්ම තමයි.
2: සසරම කැටි කරගන්න ධර්මයේම හැසිරෙන්න.
3: ධර්මයේ ශ්‍රවණය කරන්න ඔබට ප්‍රියතාවයක් නැත්නම්, දහම ඇසුරු කරන්න ඔබට ප්‍රියතාවයක් නැත්නම් ඔබ සසර අතරමං වෙනවාමයි.
2: සසර ගමනෙන් නැතර වෙන්න හෙට උදැස්සන 7ට සිය තහන්න.
4: සියත බණ මඩුව.
2: මෙවර දේශකයානෝ රාජකීය පඬිත් ශාස්ත්‍රපති පූජ්‍යපාද කෙරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
5: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
2: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100 FM අහන්න.
5: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
6: සියත pocket money.
7: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
8: මාව දැකලා හැංගුණානේ.
9: හැංගුණා. මම්මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
7: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
10: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්න නෑනි.
7: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
2: සියත ටීවී තුලින්.
11: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

සදහම් සියත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීම

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි හදිසි අනතුරු නිවාරණය වන්නේය.

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත්

சதகம் சீர்த்த போதி சம்பாரே புரண்ணா வூ மகா போசதானன் வகன்சே එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින් ආර

රාහු අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයට ගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන්

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයන් විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ අනුභවයෙන්

කුණු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

තම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම උද

ගුණභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන් ශ්‍රවණය කිරීමෙන් දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතුමාණන් විසින් රන් පතිකලියා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත. සියලු අකුසල් වලින් දුරු වී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කර ගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.